ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා, සියලු දුක් දුම් නසිඳේවා, දහම් සුවඳින් හද නිවේවා, ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

ඔබ සැමට තුනුරුවනි සරණයි. උදාවන හිරෝ සැඟව ගොස් යලි, නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
5: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: සීත නේරංජරා නදිය වෙනදාටත් වඩා සුඳුරුව සුන්දර වනපියස මැදින් ගලාගෙන ගියා. කිරිබිඳු පාත්‍රය ගංයුරේ තබා සිහිල් දියෙන් පැන් පහසු වූ මහබෝසතාණන් වහන්සේ ඒ කිරිබිඳු දාණය වැළඳුවා. දානය වැළඳීමෙන් පසු රන්බඳුන අතටගත් උන්වහන්සේ මෙසේ අදිෂ්ඨානයක් කළා.
1: මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්‍රය උඩුගම් බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහළට පාවී යත්වා.
0: ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම් බලා පාවී ගොස් නාගලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, එනම් කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ රන් පාත්‍රවලට යටින් තැන්පත් වුණා. පාත්‍රයේ තැන්පත් වෙන ඒ ගැටුණු හඬ ඇසි දීර්ඝායුෂ ඇති මහාකාල නාරජු නින්දෙන් අවදි වී මෙසේ සිතුවා.
2: බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වැඩි කලක් ගත වුණේ නැහැ. ඊයේත් බුදු කෙනෙක් පහළ වුණා. එහෙනම් අදත් බුදු කෙනෙක් පහළ වෙනවා.
0: සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා නදියෙන් එතර වී ගංයුර දිගේ වැඩම කළ එදා හරිම පින්බර දවසක්.
3: ස්වාමීනි, මගේ නම සොත්තිය. ඔබ වහන්සේ ගිහි කාලයේ මා හමු වී තිබෙනවා. මට අනුකම්පා කරලා මේ කුසතන ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා.
0: කුසතන අටමිට පිළිගත් උන්වහන්සේ නිල්වන් පත්‍රයෙන් ගැවසීගත් සුවිශාල ඇසතු රුක් සෙවනට වැඩම කොට මෙසේ අදිෂ්ඨාන කළා.
1: මාගේ ශරීරයේ ලේ මස් වියලේවා. සම්නාර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීරයෙකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යම් සත්‍යක් ඇත්ද, මා එය අවබෝධ නොකොට මේ ආසනයේ නැගිටින්නේ නැහැ.
0: බෝසතාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩහිඳ සිත සමාහිත කරද්දී බිහිසුණු සිදුවීමකට පෙරනිමිති පහළ වුණා.

0: මම සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැලුවා. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහු එතනින් ඉවත් කළේ නැත්නම් ඒකාන්තයෙන්ම ඔහු දිනනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි.
1: ඒ බේසුණු මොහොතේ දෙවිවරු

0: අසංකේය කල්පලක්ෂ හතරක් පුරාවට පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් රැස් කරගන්නට ඉදුණ පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිතු මාර්යාගෙන් කිසිදු විපතක් සිදු වුණේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිතු මාර්යාට බැරි වුණා. අවසානයේදී පවිතු මරු මෙසේ තර්ජනය කළා.
1: ඒ සිද්ධාර්ථ, නුඹ හිතන්නේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද? පුළුවන් නම් බේරියන් මේ ආයුධවලින්.

0: සිද්ධාර්ථ මෙතනින් නැගිටවන්න වෙන උපක්‍රමයක් යොදන්න ඕන. තියුණු ආයුධ වල බලයත් ඔහු ඉදිරියේ නැති වුණානේ.
1: සිද්ධාර්ථ, නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනේ අයිති මට. දරුණාද? මහා ඉවත්ති, ඔය ආසනේ මට දෙනු.
2: මාරේ, මේ ආසනය නුඹේයි පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න.
1: ඊට කලින් කියනු, මේ ආසනේ නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවද?
3: මම සාක්ෂි දෙන්නම්.
0: මොනවා? බොළෝ මහීකාන්තාව,
3: මෙහි වැඩ සිටින මේ මහා පුරුෂ රත්නය සාරා සංඛේ කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනයේ මත වැඩ සිටින්නයි. මේ ආසනයේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි.
4: ඒ මොහොතේම ගිරි මේකලා ඇතුන් බිමට වැටුණා. ඒ මත සිටි පවිතු මාර්යාද වැටුණා. සසර පුරාවට වැටූ මහා ගුණබලයේ ඉදිරියේ පෙරතුන මාර්යා සහිත සේනාව සීසීකඩ දුව ගියා. ඒත් සමගම වටපිටාව මහත් නිෂ්කලංක ස්වභාවයක් ගත්තා.

කෙලවරක් නැති සසර පුරා ඇවිදිමින් ගියා. ජීවිතේ නැමැති ගෙය හදන වඩුවා හඳුනාගෙන කැනි මඩලත් පරාලත් සුණු විසුණු කළා.

0: පිංගුතුනි, ඔබට මාමේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටී යහපත් භූමි තලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: සුදුල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් සුදුලගුවන් විදියේ සම්බන්ධ කරගන්න
1: රැඳී සිටින්නේ.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවන්නේ.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

0: කතා වදාළී චූලක රහතන් වහන්සේ. ඒ මනරුන්ගේ බෙල්ල නිල් පාටයි. ලස්සන පිල් කලඹක් තියෙනවා. හොටත් ලස්සනයි. ඒ මනරු ලස්සනට නාද කරනවා. මේ පොළව පවා තනකොළ වලින් වැහිලා තියෙන්නේ ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකක් හරිම අගේ. අහසේ තියෙන වලාකුළුත් ලස්සනයි. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයත් ඔන්න ඔය වගේ. ඒ නිසා ධ්‍යාන වඩන්න. සම්මා සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන එක කොයිතරම් හොඳද? දැකීමට දුෂ්කර ඒ සුදුසුදු අමා නිවන මේ සිතින් ස්පර්ශ කරන්ට ඕන.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.
1: සුදිලි ගුවන් විදුලියයි.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

0: වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ.
1: ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. ඒ සැවැත්නුවරම බොහෝම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මට පුදුම සහගත දෙයක් දකින්නට ලැබුණා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසල කවුදෝ කෙනෙක් සිටගෙන සිටියා. කළුම කළුයි. ලොකු ඇස් දෙකකුත් තිබුණා. දල දෙකත් එළියට ඇවිදින් තිබුණා. ඒ වෙලාවේ අම්මා බය වුණා. දරුවට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිවම දැක්කේ ඒ යක්ෂණිය. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිලා හිටියා. ඒ යකින්නි මේ දරුවගේ ලී බීලා. ඒ අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ඒ මව්පියන්ට ආයිමත් දරු සිඟිත්තෙක් ලැබුණා. අර යක්ෂණී කොහෙන් හරි මතු වෙලා එනවා. ඒ දරු සිඟිත්තවත් මේ පෞකාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ආයිමත් ඒ මව්පියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. අම්මයි තාත්තයි හරිම බයෙන් ඉන්නේ දැන්. මෙයාලට හිතාගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකද්ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් මේ දරුවව ආරක්ෂා කරගෙන හිටියා. දවසක් මේ අම්මා නාන තොටුපළට දරුවා රැගෙන ගියා. දරුවව නාවල ඉවුරෙන් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළු පාට තිතක් වගේ දෙයක් එන හැටි එක්වරම අම්මට දකින්නට ලැබෙනවා. අම්මට කාරණේ වැටහුණා.
2: අනේ මගේ පුද සමින්නුනේ, ඔන්න යක්ෂණී මගේ දරුවා නැගගන්නවා.
1: අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවව තුරුළු කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිස්සු පුදුමයෙන් වගේ බලා ඉන්නවා. අම්මා කෑ ගහමින් පාර දිගේ දුවනවා.
2: අනේ අනේ මගේ දරුවා බේරගන්න, මගේ දරුවා බේරගන්න කවුරුත් නැද්දෝ නේ.
1: ටිකෙන් ටික යක්ෂණී අම්මා ළඟට එනවා. අම්මා කෙලින්ම දිව්වේ ජේතවනාරාමයටයි. ඒ අම්මගේ වාසනාව, මේ දරුවගෙත් වාසනාව. බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේ වැඩ හිටියා. අම්ම විලාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ දරුවව තිබ්බා.
2: අනේ මගේ බුදුරජාණන් වහන්සේ, අනේ මගේ දරුවව බේරලා දෙන්න බුදුරජාණන් වහන්සේ. මේ දරුවව වහන්සේට බාරයි, මේ දරුවව ආරක්ෂා කරගන්න සේක්වා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාම කෝර දැම්මා. මගේ මේ දරුවවත් බිල්ලට ගන්න ආයමත් ආවා.
1: යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී හිටියා. බුදුරජාණන් වහන්සේ යක්ෂණියට කතා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බයෙන් බොහෝම තැති අරගෙන කරබාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුණා. තථාගතයන් වහන්සේ මෙසේ වදාළා. එම්බා යක්ෂණිය, දැන් නුඹ මාමේ කියන ගාථාව හොඳින් අසාගෙන ඉන්න ඕන. අර්ථය සිහි කරන්න ඕන. ඔය පෞකාර ජීවිතයෙන් නිදහස් වීමට එතකොට නුඹට පුළුවන් වේවි. මේ ළමයි මරාගෙන කන එක දැන්වත් නවත්වා දමාපන්. මේ වෛරය දිගින් දිගට ගෙනියන්න එපා. මෙන්න මේ ගාථාව හොඳින් තේරුම් ගත යුතුයි.

0: තාක්ෂණය අඳන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සැස්සුණු පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුණා. මේ ප්‍රශ්නය කුමක්ද කියා කාටවත්ම තේරුනේ නැහැ. ඈත අතීතයේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක්, භව ගණනක් තිස්සේ පලිගැනීම් වලට ගොදුරුව එන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ කියා දුන්නා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. එක්තරා කාලික මේ යක්ෂණියයි මේ අම්මයි එකම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් වෙලා හිටියා. වෙන කොහේවත් නෙවෙයි, මේ සැවැත් නුවරමයි. ඒක මෙන්න මෙහෙමයි වුණේ. ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමග විවාහ වුණා. නමුත් ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නැහැ. ඔහුගේ පවුලේ මව්පියන් ඒ ගැන කනගාටු වුණා. දරු සම්පත් නැති වුණොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩු දබර ඇති කළා. අන්තිමේදී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝම සැලකිලි ලැබුණා. කලින් විවාහ වුණු කාන්තාව නැයට ඊර්ෂ්‍යා කළා.
1: නංගි, මට නම් දරු සම්පතක් ලබන්න තරම් වාසනාවක් නැහැ තමයි. නමුත් නංගිට දරු සම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්නකෝ, මං නංගිට උදව් කරන්නම්.
0: ටික කලකින් දෙවැනි කාන්තාවට දරු සම්පතක් පිහිටියා. ඇයට හරිම සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාවගේ ඇස් රතු වුණා. මූණ පළල් වුණා. ඊර්ෂ්‍යාවක් ඇති වුණා. හොර රහසේම මව් කුසේදීම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුණා. අම්ම යාන්තමින් බේරුණා. කාටවත්ම මේ කරුණ හොයාගන්න බැරි වුණා. ඒ දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටමත් කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව් කුසේ සිටින දරු සම්පත වෙනසෙන්න හොර රහසේම බෙහෙත් දුන්නා. ඒ දරුවත් මැරුවා. ඒ වතාවෙදී ගෙදර සියලු දෙනාම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා. කලක් ගත වෙනකොට දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත්ම ඒ ගැන කිව්වේ නැහැ. ඉතාම පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව් කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මගේ කුස ඉදිරියට නිරාවා. එතකොට අර නපුරු ස්ත්‍රිය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවව මරණ කල්පසුමක් නැහැ. ඇය හොර රහසේම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව් කුසේම මේ දරුවත් මැරුණා. නමුත් ඒ දරුවා මව් කුස තුල වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මට ඇති වුණු දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඇය ද්වේෂයෙන් දැස් ලොකු කරගත්තා. හඬා වැළපෙන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. ඇය දත් මිටි සපමින් මෙන්න මෙහෙම කිව්වා.
2: තිරියේ, තිදරගනින්, මගේ කලින් දරුවන් දෙනාම මව් කුසේදීම මරද මිත්තී තමයි. මේ වතාවෙදිත් දරුවයි මාමයි දෙන්නම මරාගත්තා. හේයි හැතිනි, මං ජාති ජාති දිගෙන් පලිගන්නවා. මං අන්තිගේ දරුවන්ව මරනවා මරනවාමයි. නීවත් මරනවාමයි.
0: මෙහෙම කියා ඇයත් මරණයට පත් වුණා. ඉන්පසු වුන් සත්තු වෙලා ඉපදුණා. එකිනෙකාගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවේදිත් අර අම්මා වුණ කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වෙනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙලයි. මේ වතාවෙදිත් අර යක්ෂණිය දරුවන් දෙදෙනෙක්ම මරා දැම්මා. තුන්වෙනි දරු සිඟිත්තා මරන්න සූදානම් වෙද්දි තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ මේ අතීත ජීවිත කතාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුණා. අර අම්මත් හඬා වැළපුණා. සිතක හටගන්නා වෛරය මොන තරම් දුරක් යනවද? භවයක් භවයක් ගානේ පස්සෙන් එන්නේ සතර පුරුද්දක් හැටියට වගේ. වෛරය මේ තරම්ම භයානකද? මිනිස් ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක ආදී කොයි ලෝකෙදී වුණත් වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා, පලිගන්නවා, වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. මෙහෙමනම් පින්වතුනේ, පින්වත් දරුවනේ, වෛරයෙන් වෛරය සංසිඳින්නේ නැහැ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමමයි උතුම්. ඒ නිසාමයි සංසිඳීම ඇති වෙන්නේ. වෛරය නැමැති විෂනසන උතුම් ඖෂධය, වෛරය ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දිය තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්‍රී සිත නිසා වෛරය දුරු වෙලා යනවා. ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇතිකර ගැනීමයි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසාම වෛරය නැති වෙනවා. කරුණාව ඇති කරගන්නට මහන්සි ගනිද්දී නැවත නැවතත් වෛර ඇති වෙන කරුණම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම සිත සිතා ඉඳලා වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්‍යස්ථ කරගන්න ඕනේ. එතකොටත් වෛරය නැති වෙනවා. ඇතැම් අවස්ථාවලදී එහෙම කරලත් වෛරය දුරු වෙන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇති වෙන කරුණ මෙනෙහි නොකර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නොසිතා වෙන දෙයක් ගැනම දිගින් දිගටම සිහි කිරීමෙන් ඒ වෛරය නැති වෙලා යනවා. ඇතන් විට ඒත් මේ වෛරය නොසන්සිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙන්න මෙහෙමයි හිතන්න ඕන. කවුරුත් තමන්ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතාමතා කරන දේවල් නෙමෙයි. ඒකෙන් මෙයත් නිදහස් වෙලා නැහෙනේ. මේ පුද්ගලයාට තියෙන්නේ කර්මයම උරුම කරගත්තු ජීවිතයක්. කර්මයමයි උත්පත්ති ස්ථාන කරගෙන තියෙන්නේ. කර්මයමයි දායාදකටගෙන තියෙන්නේ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරක කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාදේ වෙන්නේ එච්චරමයි කියලා ඒ උපන් වෛරය දුරින්ම දුරු කර දමන්න ඕනේ. වෛරය නිසා දුකින් දුකටපත් වෙන ආකාරය නුවණින් මෙනෙහි කරන්න ඕන. වෛරයේ ඇති භයානක විපාක ගැන බිය උපදවා ගන්න ඕනේ. වෛරය අත්හැර දමා සැනසීම ලබන ආකාරය ගැන සිතා සතුට ඇති කර ගන්න ඕන. එතකොට ආහාර නොලැබෙන භයානක සතෙක් මිය යනවා වගේ මේ වෛරය සිතෙන් ඉවත් වෙලා යාවි.

0: කාලයකින් නියගී කතාවස්තුව ඇසුරිනි.
1: ධම්මපද අටකතා ඇසුරින් සරල සිංහල බසින් අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදයේ රචනා කරන්නේ පූජනීය කිරිපත්කුඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ.
2: අද ඉරිදා සමස්ත දිවයිනීම දහම් පාසල් වල කටයුතු ආරම්භ කරන මේ මොහොතේ දැන් අපි දහම් පාසල් ගීතය මෙසේ ප්‍රචාරය කරමු.

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ

0: වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැටියට සිව්වනක් පිරිස මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේට ඉලක්කයක් තිබුණා. ඒකට ධර්මී කියන සම්බුදු කෘත්‍ය. බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍ය තමයි මේ සිව්වනක් ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රත ධර්ම දරාය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා ඒ අය මේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙන ශ්‍රාවකිය බවට පත් වෙන තෙක් පිරිනිවන් පාන්නේ නැහැ කියන අදිෂ්ඨානය. පිංගතුණී අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතිය බෝධි මූලයේ වැඩ සිටිද්දිමයි පාපී මාර්යා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනයක් කරන්. බුද්ධත්වයට පත් වෙන්න වජිරාසනයේ වැඩ සිටිද්දි මාර්යා සීනා පිරිවරාගෙන ඇවිල්ලා බුදු වෙන එක වළක්වන්න උත්සාහ ගත්තා. අවසානයේ මාර සීනාවත් මාර්යාත් පරදවලා බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතිය විමුක්තිසුව විඳිමින් බෝධි මූලයේ වැඩ සිටිනකොට ඒ මාර්යා ආයමත් වෙනවා. ඒ වතාවේ ඇවිල්ලා සාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා මේ ධර්මේනල් ලෝකේ දේශනා කර කර ගිහිලා ඔබ වහන්සේ නිකන් වෙහිසටපත් වෙන්න එපා කිව්. ඉක්මනින් පිරිනිවන් පාන්නේ කිව්. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පාපී මාර්යාට ප්‍රකාශයක් කරා. පාපී මාර්ය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මයේ තුල ව්‍යක්ත විසරද බහුශ්‍රත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වෙලා ඒ අය ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමිචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනේ බබලවන්න දක්ෂ වෙන තෙක් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට අපිට පේනවා ඒ තමයි බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍ය. පිංගතනී බුදුරජාණන් වහන්සේගේ මේ සිව්වනක් ශ්‍රාවකයන් අතර පැවිදි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා හරියට පැවිදි ශ්‍රාවකයෙක්ව උපමා කරේ හංසෙක් වගේ. හංසයා වේගෙන් පියාඹ ගන්න පුළුවන් සත්ත්වෙක්. හැබැයි ලස්සන පැත්තෙන් ගත්තොත් එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. බොහොම චාම් සරලයි. හැබැයි වේගෙන් පියාඹගෙන යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා මගේ පැවිදි ශ්‍රාවකයොත් ඒ වගේ. ඒ අය ලස්සනට අඳින පළඳින ඒවා රන් රිදී මුතුමැණික් ආභරණ ඔක්කොම අතහැරලා පැවිදි ජීවිතයට පත් වෙන්නේ කාමභෝගී සැප සම්පත් අතහැරලා මේ බුද්ධ ශාසනය තුළ ඉක්මනින් ධර්මය අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ඒ අය කුඩා වූද මහත් වූද ඥාතීන් ඒ සැප සම්පත් අතහැරලා පැවිදි වෙනවා. ඒ අය බුදුරජාණන් වහන්සේ උපමා කරි හංසය වගේ. හැබැයි ගිහි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ යා ගිහි ජීවිතයේ තුළ රැඳෙමින් යා කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා අඹ දරුවෝ ඉන්නවා කසීසලු පරිහරණය කරනවා සංරිදී මුතුමැණික් පරිහරණය කරනවා ව්‍යාපාර කරනවා වෙලහෙන දාම් කරනවා මේ සියල්ල අතරේ තමයි ධර්මයක් දියුණු කරගෙන ධර්මාවබෝධයට වීරිය වඩන් කරදර බාධා සහිතයි සම්බාධෝයන් ජරාවාසු කෙලෙස් උනන උල්පතක් කරදර බාධා සහිතයි රජස්සායතනං ඉති කියනවා කෙලෙස් උනන උල්පතක් කියනවා ගිහි ජීවිතේ. හැබැයි ඒ තුල ගිහි ශ්‍රාවකයාත් ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකාවන්ට උපමාවක් පෙන්නවා මොනරෝ වගේ. මේ මොනරා උපමාවකට ගන්නේ මොනරා ලස්සනයි පිල් විදහාගෙන නටනවා. ඒ නිසා ගිහි අයට නැටුම් ගැයුම් වාදන ඉව බුදුරජාණන් වහන්සේ එපා කියලා නැහැ. ඒ අයට නටන්න පුළුවන් ගායනා කරන්න පුළුවන් ලස්සනට අඳින්න පළඳින්න පුළුවන් ආභරණ පළඳිනවා කාමභෝගී ගිහි ජීවිත ගත කරන. හැබැයි ඒ අය බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මගේ යන ශ්‍රාවකයා ඒ තුල හිටියත් ආදීනව දස්සාවිනෝ ආදීනව දකිමින් ඒවැ ආදීනව සිහි කරමින් ධර්මාවබෝධයට වීරිය වැඩිය යුතුයි. හැබැයි එයාගේ ගමන අර හංසයාගේ තරම් වේගවත් නැහැ. ඒ නිසා මොනරට පියාඹ ගන්න පුළුවන් හැබැයි වේගෙන් හංසයා වගේ වේගෙන් පියාඹ ගන්න බෑ. හැබැයි ඔහුත් යනවා හිමින් හරි ධර්මාවබෝධය කරා යන්න උත්සාහයක් ගන්න. එතකොට මෙන්න මේ ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට ඉලක්ක පෙන්වුවා. පැවිදි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙම නෙමේ ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙ බවට පත් වුනේ. පැවිදි වෙන අය ඒ අයට එකම අරමුණයි තියෙන්නේ ධර්මාවබෝධයමයි. පැවිදි වෙන ශ්‍රාවකයන් පැවිදි ජීවිතයට පත්වෙන්නේ ඔබ දැකලා ඇති තරුණයෝ ගිහි අය ගිහි ශ්‍රාවකයෝ පැවිදි වෙන ආකාරي දැකලා ඇති මේ බුද්ධ ශාසනය තුල පැවිදි පින්කම් ඔබ ඕන තරම් දැකලා ඇති සාමාන්‍ය පැවිද්ද ඉල්ලන ක්‍රමයක් තියෙන එක විනය සඳහන් වෙනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණාත්තාය ඉමං කාසාවන් ගහිත්වා පබ්බාජේත මං බන්ති ස්වාමීනි මං ගැන අනුකම්පා කරලා සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් නිදහස් වෙලා නිබ්බාන සච්ච කරණාත්තාය නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කසාවත මට ලබා දීලා මාව පැවිදි කරන සේක්වා කියලා තමයි වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලා ඉදිරියේ වැඳ වැටිලා පැවිද්ද ඉල්ලගන්නේ ඒ විදිහට තමයි කෙනෙක් පැවිදි වෙන්නේ. එතකොට පැවිදි වෙන ශ්‍රාවකයාගේ ඉලක්කෙම සියලු දුකින් නිදහස් වෙලා නිවන සාක්ෂාත් කරගන්න. ඔය අරමුණෙන් තමයි පැවිදි වෙන සියලු දෙනා සිවුර දරාගත්. හැබැයි ගිහි ශ්‍රාවකයා ධර්මාවබෝධයට වීරිය වැඩුවට ඔහුට බාධාවල් තියෙනවා. කරදර තියෙනවා. විවාහ වෙච්ච කෙනෙක් නම් අමුදරුවෝ ඉන්නවා යුතුයකම් තියෙනවා. රැකී ආරක්ෂා කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ. ඊළඟට ඥාති සම්බන්ධතා ඒ වගේ නොයෙක් බැඳීම් එක්ක ඔහු ජීවත් වෙන නිසා ඔහුගේ ජීවිතයේ ධර්මාවබෝධය කරා යන වේගයේ අඩු බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැවිදි ශ්‍රාවකයන්ට ඉලක්කයක් වෙන්නවා. ස්වාමින් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච කෙනෙකුට පෙන්වෙ මහණෙනි මං වගේ වෙන්න කියලා නෙමෙයි. මහණෙනි තථාගතයන් වහන්සේ වගේ වෙන්න කියලා කොතනවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මගේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙන ශ්‍රාවකයන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන මම සාරිපුත්ත වගේ කෙනෙක් වෙනවා මම මුගලන් හාමුදුරුවෝ වගේ කෙනෙක් වෙනවා කියලා ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වඩන්න කියන ඊළඟට පැවිදි වෙච්ච භික්ෂුණීන් වහන්සේ නමකට කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණියක් බවට පත් වෙනවා අන්න ඉලක්කය පැවිදි වෙච්ච කෙනෙක්ගේ ඉලක්කය තමයි භික්ෂුණියක් නම් මං කේමා රහත් භික්ෂුණිය වගේ උප්පලවන්නා රහත් භික්ෂුණිය වගේ භික්ෂුණියක් බවට පත් වෙනවා කියන ඉලක්කය තුල ජීවිතේ කටයුතු කරන්නට ඕන. ඊළඟට ගිහි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ පෙන්වා උන්වහන්සේව සරණ යන තිරුවන් සරණ ගිය ගිහි ජීවිත ගත කරන ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි පිරිමි කෙනෙක් නම් උපාසකෙක් නම් චිත්ත ගෘහපති වගේ වෙනවා මම හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙනවා කියලා වීරිය වඩන්න කියන. ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා ඒ අය ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයටම ධර්මයේ දියුණු කරගත්ත ධර්මයේ පුරුදු කරගත්ත නිබුද්ධ ශාසනය තුල වැඩ සිටිය ජීවත් වෙච්ච ගිහි ජීවිත ගත කරපු ධර්මයේ දියුණු කරගත්ත ශ්‍රාවකයෝ ඊළඟට උපාසිකාවක් නම් ගිහි ජීවිතේ ගත කරන ඉලක්කයක් හැටියට කුජුත්තරා වගේ වෙනවා මම වේලුකණ්ඨකී නන්දමාතා වගේ වෙනවා කියලා අන්නේ අය ආදර්ශයට අරගෙන ඒ අය ඉලක්ක කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම දියුණු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වෝ. පින්තුනේ අද මේ උතුම් ධර්මදේශනාවේදී ධර්මානුශාසනාවේදී අපි මේ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ ඔවුන් ධර්මානුකූලව කොහොමද ගිහි ජීවිතයක් තුළ ඇති කරගන්න ප්‍රශ්න ගැටලු මේ සියල්ල විසඳගන්න මේ ගිහි ජීවිතය තුළ ඉන්න ශ්‍රාවකේ කොහොමද ධර්මයේ දියුණු කරගන්න එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලදී කොහොමද ජීවිතයේ ධර්මානුකූලව ඒවට විසඳුම් හොයාගන්න එවැනි කාරණා කීපයක් අපි ධර්මයේ තුලින් විමසලා බලන්න උත්සාහයන් ගමු. පින්තුනි ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ පඨම සමජීවී සූත්‍රය, ဒုတိය සමජීවී සූත්‍රය. එතකොට මේ සමජීවී සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා ගිහි ජීවිත ගත කරන, විවාහ ජීවිත ගත කරන විවාහක යුවළවල් වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමා වලට පෙන්නනවා. ඒ උපමා වලින් පෙන්නනවා සමහරු විවාහ ජීවිත ගත කරනවා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ. ඊළඟට තවත් කොටසක් ඉන්නවා දෙවියෙක් මලමිනියක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. තවත් පිරිසක් ඉන්නවා මලමිනියක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. ඔය අතරේ තවත් කොටසක් ඉන්නවා විවාහ ජීවිත ගත කරන ගිහි පිරිස අතර මලමිනි මලමිනියෙක් එක්ක ජීවත් වෙනවා වගේ විවාහ ජීවිත ගත කරන. මෙන්න මේ කොටස් හතර කණ්ඩායම් හතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා මේ ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයන්ගේ ජීවිතවල ඒ ඒ අයගේ ගුණධර්මවල ස්වභාවය මතයි මේ වගේ කොටස් හතරකට බෙදුවේ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ බොහොම සතුටින් විවාහ ජීවිතයක් තුල ගත කරන්න නම් ඒ දෙන්නා තුළම තිබිය යුතු සමාන ගුණධර්ම කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ තමයි සම සද්ධා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා. සද්ධාවෙන් සමාන ගුණධර්ම ඇති දෙන්නෙක් වෙන්නට ඕන. දෙන්නම සීලවන්ත වෙන්නට ඕන. දෙන්නම ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වෙන්නට ඕන. සමප්‍රඥා. දෙන්නම බණ භාවනා කරන, ධර්මාවබෝධයට මහන්සි ගන්න, නිවන් අවබෝධය අරමුණු කරගෙන බොහොම ආසාවෙන් ධර්ම මාර්ගයේ හැසිරෙන දෙන්නෙක් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණ සමානන ඔබ හිතන්න විවාහ ජීවිතයක් තුළ ඔබ ඔබේ පෙම්වතා වෙන්න පුළුවන්, පෙම්වතිය වෙන්න පුළුවන්, එක්ක දෙමව්පිය ඔබට විවාහ කරලා දෙන්න සූදානම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අද අපි සමාජය තුළ දකින්නේ මේ පොරොන්දම් ගැලපෙනවද කියලා, මේ පොරොන්දමක් දිහා බලන ලක්ෂණයක් විතරයි. හැබැයි ඔබ ඔබේ අදහස් එක්ක ධර්මානුකූල කෙනෙක්ද, සිල්වත් කෙනෙක්, විශේෂයෙන්ම සීලෙපත්, බොහෝ දුරට අපිට පේනවා පෞල් ජීවිතවල අවුල් ප්‍රශ්න, මිනීමැරුම් අපරාධ, මේ සියල්ලට හේතුව නොගැලපෙන දුස්සීල පුද්ගලයන් එක්ක අර මලමිනි මලමිනියෙක් එකතු වුණා වගේ ගුණධර්ම නැති පුද්ගලයන් ජීවිතේට එකතු වීම. ඒ තුල මුළු ජීවිතේම ධර්මය අධ්‍යයනු කරනවා, බණ භාවනා කරගන්න එයා අඩුගානේ මෙලව සැනසීමක්වත් නැහැ, පරලොව තියා. මුළු ජීවිතේම හැඬෝ කඳුලි, ප්‍රශ්න ගැටලු මැද්දේ සමහර සාමිවරු ඉන්නවා, සමහර බිරිඳවරුත් ඉන්නවා. ධර්මීය හැසිරෙන්න දෙන්නේ එක්ක ස්වාමියාට ධර්මීය හැසිරෙනවට බිරිඳ විරුද්ධයි. බිරිඳ බණක් භාවනාවක් කරනවට පින්කමක් කරනවට ස්වාමියා විරුද්ධයි. එතකොට මෙන්න මේ තුල මුළු ජීවිතේම මෙලවත් පරලවත් විනාශ කරගන්න, මෙලවත් පරලවත් මුළු ජීවිතේම ගින්දරක් තුල ජීවත් වෙනවා වගේ විශාල දුක් ගැහැට මැද්ද ජීවත් වෙන පෞල් ජීවිත අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා විවාහ වෙන යුවලක් තුල පළවෙනිම දේ තමයි සද්ධාවෙන් සමාන වෙන. ඒ ස්වාමියා බිරිඳ දෙන්නම නිතර බුදුගුණ සිහි කර, බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර ධර්මයේ ගුණ සිහි කරන, ධර්මයේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර සංඝ ගුණ හිතන, ශ්‍රාවක සංඝයා මාර්ගඵලලාභීන් ගැන සද්ධාවක් හිතේ තියෙන, මේ වගේ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගත්ත දෙන්නෙක් නම් දෙන්නම එකට පින්කම් කරන්න යන. හැම වෙලෙම දෙන්නම හිතන්නේ පින්කමක් කරගන්න ඕනේ. අනීර්වන්වලි සෑයට හරි ගිහිල්ලා වන්දනා කරගෙන ඉන්න ඕනේ. ජය ශ්‍රී මහ බෝධි හරි ගිහිලා වන්දනා කරගන්න ඕන. කාලෙකින් පින්කමක් කරගන්න බැරි වුණා, කාලෙකින් බුදුන් අඳින්න යන්න බැරි වුණා. එතකොට දෙන්නම සහයෝගයෙන් එකතු වෙලා පින්කම් කරන්න පෙළඹෙනවා. හැබැයි අපිට පේනවා සමාජය තුළ ඒ සමාන සද්ධාව නැති වුණාට පස්සේ එක්ක ස්වාමියා පින්කම් කරනකොට බිරිඳ බනිනවා, බිරිඳ පින්කමකට යන්න ලෑස්ති වෙනකොට ස්වාමියා බනින්න පටන් ගන්නවා. එතකොට මේ තුළ ජීවිතේ ඇති වෙන විශාල ප්‍රශ්න ගොඩක්. ඒ නිසා පින්වතුනි, සද්ධාවෙන් සමාන නම් දෙවනි එක සීලෙන්, දෙන්නම ප්‍රාණඝාතයෙන් වැළකිච්ච, හොරකමෙන් වැළකිච්ච, විශේෂයෙන්ම විවාහ ජීවිතයකට බලපාන වැරදි කාම සේවනයෙන් වැළකි, දෙන්නම සිල්වත් ජීවිත ගත කරන, ස්වාමියා බිරිඳ ඉක්මවන්නේ, බිරිඳ ස්වාමියා ඉක්මවන්නේ, අනාචාරී දෙන්නේ නැ, දෙන්නම සීලවන්තයි. ඊළඟට බොරුවෙන් කවදාවත් ස්වාමියා බිරිඳවත් බිරිඳ ස්වාමියාවත් ඊළඟට වෙන කිසිම කෙනෙක් බොරුවෙන් රවට්ටමින් බොරුවෙන් ජීවත් වෙන්නේ නැ, සත්‍යවාදී වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ආදී පෞල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ඇති වෙන මේ පෞකාර කටයුතු වලින් මිදිලා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ අයගේ විවාහ ජීවිත සාර්ථකයි. එතකොට සද්ධාවෙන් දෙන්න සමාන නම්, සීලෙන් දෙන්න සමාන නම්, තුන්වෙනි එක තමයි සමත්‍යාග. දෙන්නම දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත ධනය දන් දෙන්නමයි කැමති. කවුරු හරි එක්කෙනෙක් පින්කම් කරනකොට අනික් කෙනා ඒකට අකුල් හෙලන්න, බනින්න, නිඳා කරන්න, දීපු දාණයට බනින්න ඒ මට්ටමටපත් වෙන්නේ. දෙන්නම සහයෝගයෙන් පින් කරන, දෙන්නම සහයෝගයෙන් දම් පින්කම් කරන, දුගී මගී යාචකයන්ට පිහිට වෙන, අසරණයට උදව්පකාර කරන, මෙන්න මේ ලක්ෂණ දෙන්නෙක් තුල පිහිටලන. ඒ විතරක් නෙමේ, ප්‍රඥාව, සම ප්‍රඥා, දෙන්නම භාවනා කරන, දෙන්නටම තියෙන එකම ඉලක්කයක් කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕන, කොහොම හරි සකදාගාමි වෙන්න ඕන, කොහොම හරි ගිහි ජීවිතයේ තුල ඉඳගෙන ධර්මයේ දියුණු කර ගන්න ඕන, මාර්ගඵල ලබන්න ඕන. අන්නේ අදහසින් ප්‍රඥාව වඩන දෙන්නෙක් නම් බුදුරජාණන් වහන්සේ දෙන්න උපමා කරේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර ගිහි ජීවිත ගත කරපු ඒ ගිහි ශ්‍රාවිකාවන්ගේ ජීවිත බොහොම සතුටින් මෙලව පරලව දෙකම ජය ගන්න පෞල් ජීවිත හැටියට ගොඩනගින්න නම් සමසද්ධා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා කියන මේ සමාන ගුණධර්ම ඇති මේ අංගයන්ගෙන් සමාන වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අපිට සමාජය තුළ ඔය කියපු විදිහ පෞල් ජීවිත ඉතාම අඩු වශයෙන් තමයි සමාජය තුළ දකින්න ලැබෙන් ඉන්නවා. දෙන්නම එකට භාවනා කරන, දෙන්නම එකට පින්කම් කරන, හොඳට ගුණධර්ම වඩන, බොහොම ධර්මයේ හැසිරෙන, බොහොම සද්ධාවන්ත ගුණධර්ම ඇති මහා පින්වත් බෝධිසත්වරු වගේ ඒ ජීවිතේ පෙර පිනට මුණගැහෙන චරිත ඉන්නවා. හැබැයි අපිට වැඩිපුර අපි මේ ජීවත් වෙන විකෘති සමාජය තුළ මිනිස් ආවිෂ පිරිහිලා පිරිහිලා මෘග සංඥා පහළ වෙන තැනට යන මේ භයානක සමාජය තුළ අද අපිට දකින්න ලැබෙන්නේ එක්කෝ මලමිනියක් එක්ක දෙවියෙක් වාසය කරනවා වගේ, එක්කෝ දෙවියෙක් එක්ක මලමිනියක් වාසය කරනවා වගේ දිව්‍යාංගනාවක් එක්කෝ මලමිනි මලමිනි එක්ක ඉන්නවා වගේ ඔයනි ජීවිත තමයි සමාජය තුළ හැමතැනම දකින්න ලැබෙන්නේ. එක්කෝ ස්වාමියා දුස්සීලයි, එක්කෝ බිරිඳ දුස්සීලයි, එක්කෝ ස්වාමියාට සද්ධාව ගෑවිලාවත් බුදුන් අඳිනවට බයිනවා, එක්කෝ බිරිඳ බුදුන් අඳිනකොට බුදු පිළිමේ හරි ඇවිල්ලා පොළේ ගහනවා, මල් පූජා කරොත් මල් ටික වීසි කරලා යනවා. එතකොට මේ වගේ දැන් අපි ස්වාමියාගේ පැත්තෙන් හිතමු, සද්ධාවක් නැති, සීලයක් නැති, එක්කෝ බේබදුකමට, සල්ලාලකමට, සුරාවට, සූදුවට, දුරාචාරයට පුරුදු වෙච්ච ස්වාමියෙක් නම් කර්මයට හරි ලැබිලා තියෙන. ඊළඟට කව දන් දෙන්නේ නැහැ, මසුරුයි ලෝභයි බිරිඳටවත් පින්කමක් කරන්න දෙන්නේ නැහැ, ධර්මාවබෝධය ගැන මෙලෝ හැඟීමක් නැහැ. එවැනි ස්වාමියෙක් නම් සිල්වත් ගුණවත් ධර්මීය දන්න සද්ධාවන්ත බිරිඳකට ලැබුණේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, ඒක හරියට මලමිනියක් එක දිව්‍යාංගනාවක් වාසය කරනවා වගේ ජීවිතයක් කියන. එතකොට ඒ පැත්තෙන් ගත්තොත් බිරිඳ විශාල දුකක් තුල, කැපකිරීමක් තුල, අසරණ භාවයක් තුල තමයි අර මලමිනියත් එක්ක වාසය කරගන්න වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සමාජයේ ඔකේ අනිත් පැත්තක් තියෙනවා. සමහර පෞල් ජීවිත තියෙනවා ස්වාමියා බොහෝම බෝධිසත්වෙක් වගේ. ස්වාමියා බොහොම සිල්වත්, ගුණවත්, බණ අහනවා, භාවනා කරනවා, නිතර සීල සමාදන් වෙනවා, සද්ධාව තියෙනවා. හැබැයි බිරිඳ උදේ ඉඳන් රෑ වෙනකන් තුනුරුවන්ට ගෙදර බැන බැන. එක්ක ස්වාමියා පින්කමක් කරන්න යනවා නම් ඒකට බනිනවා. පන්සලකට හරි දානයක් දෙන්න යනවා නම් බනිනවා. ස්වාමියාට සද්ධාව දියුණු කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ, පිනක් කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ. ස්වාමියා කොච්චර සිල්වත් වුණත් බිරිඳ දුස්සීලයි. ස්වාමියාව රවට්ටනවා, සල්ලාල ජීවිත ගත කරනවා, ස්වාමියා ඉක්මවා යනවා, ඊළඟට බොරුවෙන් කේලමෙන් නිතර ප්‍රාණඝාත ආදී අකුසල් වල යෙදෙනවා, හොරකම් කරනවා. එතකොට ඉවැනි බිරිඳක් නම් කර්මයකට හරි ස්වාමියෙකුට ලැබුණේ ඒ ජීවිතය තුළ මුළු ජීවිත කාලෙම හැඬූ කඳුලින් විශාල දුකක් වේදනාවක් තුල ජීවත් වෙන්න වෙනවා. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වුවේ හරියට දෙවි කෙනෙකුට මලමිනියක් එක්ක වාසය කරන්න උනා වගේ කියලා. ඊළඟට පින්වතුනි, දෙපැත්තෙම ගත්තොත් බිරිඳ ස්වාමියා දෙන්නම ගත්තොත් දෙන්නම දුස්සීලයි සමාජයේ ඕන තරම් ඉන්නවා. ස්වාමියාත් අනාචාරය දෙනවා, බිරිඳත් අනාචාරය දෙනවා. ස්වාමියා බිරිඳට බොරු කියනවා, බිරිඳ ස්වාමියාට දෙන්නට දෙන්න බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ. දෙන්නටම සද්ධාාවක් නැහැ. තුනුරුවන් ගැනවත්, මෙලෝ පරලෝව ගැනවත්, පින්පව් ගැනවත් කිසිම හැඟීමක් නැහැ. අපායක් පිළිගන්නේම නැහැ. ඕනේ අපායක ගියදින් කියන මානසිකත්වයේ තුල අකුසල්ම කර කර ජීවත් වෙන පවුල් තියෙනවා. ඊළඟට කවදාවත් නැති බැරි කෙනෙකුට, අසරණ කෙනෙකුට පිහිටක් වෙන්නේ කෙනෙකුගේ දුකේදී හිතක් කුණු වෙන කෙනෙක් නෙමෙයි. කවදාවත් බණ භාවනාවක් ධර්මාවබෝධයට උනන්දුවක් නැහැ. එතකොට සද්ධාව නැහැ, සිල්වත්කම නැහැ, ත්‍යාග සම්පත්තිය නැහැ, ප්‍රඥාව නැහැ, දෙන්න තුලම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එවැනි දෙන්නෙක් විවාහ වුණොත් ඒ විවාහ ජීවිතයේ හරියට මලමිනියක් මලමිනියක් එක්ක වාසය කරනවා හා සමානයි කියලා. දැන් ඔබ හිතන්න මෙන්න මේ කියපු උපමා හතරම අද සමාජයට ගලපලා වැඩිපුර අපි ජීවත් වෙන අද සමාජي දකින්න ලැබෙන්නේ ඔය මලමිනී එකතු වෙච්චව තමයි. අපිට මේ සමාජය තුළ වැඩිපුර දකින්න ලැබෙන්නේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනා වගේ පෞල් ජීවිත නෙමෙයි. කලාතුරකින් එහෙම පෞල් ජීවිත අපිට දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් ස්වාමියාගේ පැත්තෙන් මලමිනියක්, එක්ක බිරිඳගේ පැත්තෙන් මලමිනියක් වගේ. එක්ක ස්වාමියායි බිරිඳයි දෙන්නම දුස්සීලයි, අධර්මිෂ්ටයි, පෞකාර ජීවිත ගත කරන මලමිනී මලමිනී එකතු වුණා වගේ. මෙන්න මේ ස්වභාවය අපිට සමාජය තුල අද දකින්න ලැබෙනවා. පින්වතුනි, මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ, මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ, ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ ඔබ බුද්ධිමත්ව ධර්මයේ දියුණු කරන්න, ධර්මයේ අවබෝධ කරන්න ලොකු උත්සාහයක් ගන්නට ඕන. අඩුම තරමේ සෝවාන් ඵලයටවත්පත් වෙනවා කියන ඉලක්කය ඔබට තියෙනවා නම් අන්න ඔබ බුද්ධ ශාසනය තුල තිරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්. තිරුවන් සරණ යන ශ්‍රාවකෙක් නම් එයාට පිහිටන ලෞකික සම්මාදිට්ඨිය, පිංගතුනේ තෙරුවන් සරණ කී කෙනා ලෞකික සම්මාදිට්ඨිය යුක්තයි. ලෞකික සම්මාදිට්ඨිය ධර්මයේ කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒත් සම්මාදිට්ඨිය තමයි උගන්වන්නේ මෙලවක් ඇත. ඒ කියන්නේ පෙර සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි සතර අපායි වැටි වැටි ආපු ගමන තුල තමයි මේ ජීවිතේ පෙර රැස් කරගත්ත කර්මීක ප්‍රතිඵලයක් හැටියට තමයි මෙලව මං ජීවත් වෙන්නේ. පෙර මං කරපු කුසල අකුසල කර්ම තමයි මේ ජීවිතේ මං ගෙවන්නේ. ඒ විදිහට පෙර ආපු සංසාර ගමන ගැන විශ්වාසයක් තියෙන. පරලොවක් ඇත. පරලොවක් ඇත කියන්නේ මරණින් මත්තේ මම රැස් කරගන්න කර්ම අරගෙන මේ සංසාරය යන කෙනෙක් කියලා පරලොව ගැන විශ්වාස කරන. එතකොට මෙලව පරලොව පිළිගැනීම ලෞකික සම්මාදිට්ඨිය. දානේ විපාක ඇත. අපි කරන පින්කම් වල විපාක ඇත. සේවා කටයුතු වල විපාක ඇත. එතකොට මේ විදිහට තමන් කරන යහපත් දේවල් වල විපාකයක් තියෙනවා කියලා පිළිගන්න. ඒ විතරක් නෙමෙයි මවට සැලකීමේ විපාක ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත. ඊළඟට තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඇත. ඕපපාතික සත්‍යයන් ලෝකේ ඇත. මෙන්න මේ පිළිගැනීම මේක තමයි තෙරුවන් සරණ යන්නම් බෞද්ධයෙකුට මුලින්ම අවශ්‍යම කරන සම්මාදිට්ඨිය. මේකට ධර්මයේ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨියවත් පිළිහිට ගන්න බැරි නම් පින්වතුනි ඔබට මාර්ගඵල තියා තිසරණයකටවත් ඒ ගන්න බෑ. සද්ධාවත් හරියට දියුණු කරගන්න බැරි කෙනෙක් වෙනවා. සද්ධා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව යන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි කියව. ඒ අවබෝධයයි අපි අදහගන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානෙ තමයි උන්වහන්සේ අවබෝධ කළ අවුරුදු 45ක් පුරා ලෝකෙට දේශනා කරේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානෙ. අන්නේ අවබෝධය ගැනයි අපි පහදින්නට ඕනේ. ඒ අවබෝධය ගැනයි අපිට සද්ධාව තියෙන්නට ඕනේ. ඒ නිසා ගිහි ශ්‍රාවකෙක් නම් ඔබ ඉන්න තැන ඉඳන් සද්ධාව දියුණු කරගන්න වීරිය වඩන්න. ඔබ ඉන්න තැන ඉඳන් අඩුපාඩු හදාගෙන සීලය දියුණු කරගන්න වීරිය ගන්න. ඔබ ඉන්න තැන ඉඳන් දහම් දැනුම දවසකට එක බණක් දෙකක් හරි අහන්න. එක බණක් දෙකක් හරි වාඩි වෙලා සද්ධාවෙන් ගෞරවයෙන් හිත යොමු කරගෙන බණ අහන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි ධර්මයේ නුවණින් විමසන්න ප්‍රඥාව වඩන්න. තමන්ගේ ශක්ති පමණින් පොඩි දෙයක් හරි අසරණ කෙනෙකුට දුගී මගේ යාචකයෙකුට නිතර නිරන්තරයෙන් දන් දෙන්න පින්කම් කරගන්න දක්ෂ වෙන්න. එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ ටික ඔබට ඇති කරගන්න පුළුවන් නම් ගිහි ජීවිතයේ තුල ඔබ සීලයක පිහිටලා ඔබට සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ ගුණධර්ම ඇති කරගන්න පුළුවන් නම් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතර අර ධර්මාවබෝධයේ කරා යන ගිහි ජීවිතයේ ගත කරත් මොනරත් ඇවිදගෙන යනවා පියාඹගෙන යනවා වේගෙන් යන්න බැරි වෙයි. හැබැයි මොනරත් යම් ප්‍රමාණයක් හරි පියාඹ පියාඹ යනවා තමන්ගේ ඉලක්කයේ දෙසට යනවා. ඒ වගේ ඔබට ඔබ ඉන්න තැන ඉඳන් ඔබට පියවරෙන් පියවර ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පැත්තට යාගන්න පුළුවන්. පින්වතුනි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ ධර්මය අවබෝධ කර ගැනීම කොච්චර අපහසුද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා. ආනන්දය මෙන්න මෙහෙම හිතන්න කීවා. මේ රජගහ නුවර හිටපු මහා දරුණු අපරාධකාරීෙක් දවසක් රාජභටයන්ට අහු වෙනවා. එතකොට රාජභටයන්ට අහු වෙන්නේ නගරේ ඉන්න මහා අපරාධකාරීෙක් පව්කාරී. රාජභටයෝ අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි මෙන්න අර හොරා, මෙන්න වංචනිකයා, මේ අර අපරාධකාරයා. මේ තරම් අපරාධ රැසක් කරපු කෙනෙක් රජතුමා කැමති සුදුසු දඬුවමක් පමුණවන්න කියලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා. එතකොට රජ්ජුරුව මේ කරපු පව්කම් අපරාධ ගැන අහගෙන ඉඳලා රජ්ජුරුව කියනවා උල් පාරවල් 100ක් අනින්න කියලා උදේට. දැන් උන්නාර අපරාධකාරයව ඇදගෙන ගිහිල්ලා උල් පාරවල් 100ක් අනින. ඊට පස්සේ රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා මේකා මැරුණද දන්නේ තාම පණ තියෙනවද දන්නේ කියලා. රාජභටයන්ට කියනවා අහනවා අර අපරාධකාරය මැරිලාද බලන්න. රජතුමනි තාම පණ තියෙනවා කියන. එහෙමනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් ඔන්න උදේට 100යි දවල්ටත් හෙල්ල පාරවල් 100. මේක උපමාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එකක් දෙකක් ඇන්නත් මැරෙනවා තමයි. හැබැයි මෙතන උපමාවක් කියන්නේ මේ වේදනාව ගැන උපමාව. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා රජ්ජුරුවන්ට හවසටත් මතක් වෙනවා නිදාගන්න ගියාම අර අපරාධකාරය තාම පණ තියෙනවත් දන්නේ. රාජභටයන්ගේ විමසනකොට රාජභටයෝ කියන රජතුමනි තාම පණ තියෙනවා. එහෙමනම් හවසටත් උල් පාරවල් 100ක් අනින්න කියන. දැන් බලන්න උදේට උල් පාරවල් 100යි, දවල්ට 100යි, හවසට 100යි. එතකොට 300යි. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, දවසකට හෙල්ල පාරවල් උල් පාරවල් 300 බැගින් එක දිගට අවුරුදු 100ක් ඇන්නට පස්සේ කවුරු හරි හේතු සහිතව කියනවා නම් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන්න පුළුවන් කියලා මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාද. එතකොට එහෙම උල් පාරවල් නැනලා දුක විඳලා දුක අවබෝධ කරන්න බෑ. නමුත් මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම පෙන්වන්න බුදුරජාණන් වහන්සේ මේ කතාව පෙන්වන. බුදුරජාණන් වහන්සේ වදාළ දවසකට හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් ඇනලා ඇනලා ඇනලා ඇනලා කවුරු හරි හේතු සහිතව කිව්වොත් අවුරුදු 100ක් අවසන් වුණාට පස්සේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්, අඩුම තරමේ සෝවාන් වෙන්නවත් පුළුවන් කියලා හේතු සහිතව කවුරු හෝ කියනවා නම් මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ, ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි දෙයක් දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ විඳලා තියෙන දුක් ප්‍රමාණය ඊට වඩා වැඩි කියනවා. මෙතන හෙල්ල පාරවල් දවසකට 300 බැගින් අවුරුදු 100ක් ගැන විතරයි මේ කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා පෙන්නනවා, අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ, මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායි, පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ දීර්ඝ සංසාර ගමනේ මහණෙනි එළුව වෙලා, බල්ලු වෙලා, කුකුල්ලු වෙලා, හරක් වෙලා, බිලි කැපුම් කාපු වාර, උල් පාරවල් කාපු වාර, හොරු වෙලා, ඊළඟ රාජ බටයන්ගෙන් දඬුවම් විඳපු වාර, ඒ වාරවල හෙල්ල පාරවල් උල් පාරවල් කාලා මැරිච්ච වාර ගත්තොත් ඊට වඩා වැඩි කියන සසරි විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තහම, ඒ නිසා මහණෙනි අවුරුදු 100ක් අර විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් කියලා හේතු සහිතව කියනවනම් ඒත් කමක් නැහැ කැමති වෙන්න කියලා. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මොනතරම් අසීරු කාර්යයක්, මොනතරම් අමාරු කාර්යයක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නනවා මේ ධර්ම අවබෝධයේ අසීරු භාවය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා කුරුල්ල අල්ලන කුරුළු වැද්දෙක් කුරුළු රංචුවකටම දැලක් කියලා දැලට කොටු කරගන්න. එතකොට බොහෝ කුරුල්ලන් රංචුවම අර කුරුළු වැද්දාගේ දැලට කොටු වෙලා ඉන්න. ඔය අතර ඉන්නව දක්ෂ වීරියවන්ත එක කුරුල්ලෙක් දෙන්නේ අර වැල කොහොම හරි මේ දැල කපා ගන්න. කොහොම හරි හොටෙන් අර දැල කපාගෙන පියාඹගෙන එකෙක් දෙන්නේ ගැලවිලා යනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, නුඹලා සියලු දෙනාටම මාර්යා කෙලෙස් දැල ඉලලා කියනවා තියෙන. වීරිය නුවණ සිහිය තියෙන සද්ධාදී ගුණධර්ම වඩාගත් කීප දෙනයි අර මාර්යාගේ කෙලෙස් දැල බිඳගෙන කෙලෙස් දැල කපාගෙන මාර වසඟින් මිදිලා ධර්මාවබෝධයේ කරා නිවන කරා යාගන්. අනිත් හැම දෙනාම සතර අපාය වැටි වැටි යන සංසාර ගමනටම ආපහු හවු වෙනවා. අර මාර්යාගේ දැල ඇතුළෙම කොටු වෙලා යනවා වගේ සංසාර ගමනට වැටෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්න. අඩුම ගානි මං සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය තුළ, අඩුම ගානි මං සෝවාන් ඵලයටවත් මේ ජීවිතේ පත් වෙනවා කියන අදිෂ්ඨානය තුළ කටයුතු කරා. දැන් බලන්න පැවිදි ශ්‍රාවකයන්ට පෙන්වුවේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න, කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණීන් වහන්සේලා තමයි ඉලක්ක කරලා පෙන්වුවේ. හැබැයි ගිහි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් හැටියට පෙන්වුවේ ගිහි ජීවිතයේ තුළම යහපත් ගිහි ජීවිත ගත කරලා ගුණධර්ම පුරලා සද්ධාදී ගුණධර්ම වඩාගෙන ඉහළ මාර්ගඵල කරා යනවා. නමුත් රහත් ගිහි ජීවිතයේ තුල රහත් වෙච්ච අය නෙමෙයි බුදුහාඳුරු පෙන්වන්නේ. අනාගාමී ඵලයටම හිත වඩපොයි කුජ්ජුත්තරා වේලුකණ්ඨකී නන්දමාතාව කියන්නේ ගිහි ජීවිතයේ අනාගාමී ඵලයට හිත වඩපොයි. ඊළඟට චිත්ත ගෘහපති හත්තාලෝක පුත් සිටුතුමා කියන්නේ ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයේ දක්වාම හිත පුරුදු කරගත් අය. ඒ නිසා අන්නේ ඉලක් බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට අඩුම ගානේ මං අනාගාමී ඵලයේ දක්වාවත් ගිහි ජීවිතය තුළ දියුණු කරනු ඒ ඉලක්කය ඇති කරගන්න. අඩුම ගානේ ඔබ අද මේ යුගයේ සෝවාන් වෙනවා කියන ඉලක්කයවත් ඔබේ හිතේ ඇති කරගන්න ඔබ දක්ෂ වෙයි. ඒ ඉලක්කයවත් ඔබට නැත්නම් දැන් සමහරව මල් පූජා කරනවා, බුදුන් වඳිනවා, ඇයි මේවා කරන්නේ කියලා ඇහුවට ඒ දන්නේත් නැහැ. ඉතින් හොඳයිනේ කට්ටිය කරන නිසා කරනවා කියනවා. කොහොමත් හොඳ දෙයක්නේ, ඒ නිසා කරනවා කියන. හැබැයි ඔබ බුදුන් අඳින්නේ ඇයි? ඔබ මල් පූජා කරන්නේ ඇයි? ඔබ සීල් රකින්නේයි, ඔබ මේ බණහන්නේයි, ඔබ භාවනා කරන්නේයි එකම දෙයයි, මේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන භයානක සංසාර ගමනේ මිදීම පිණිස පින් රැස් කරගන්න, කුසල් වඩා ගන්න. ඒක තමයි ඔබට තියෙන්න ඕනේ අරමුණ. ධර්මාවබෝධයේ පිණිස ජීවිතේ මෙහෙව ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඒ ඉලක්කෙ හිතේ තියාගෙන ඊට අවශ්‍ය කරන ගුණධර්ම පුරුදු කරමින් ඊට අවශ්‍ය කරන දේවල් රැස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබේ ජීවිතේ ධර්මාවබෝධයේ පැත්තට යාගන්න අරගෙන යන්න පුළුවන්. මොකද මොනවා වුණත් වේගෙන් පියාඹගෙන යන්න බැරි වුණත් ඔහු පියාඹගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ව පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට ඉලක්කයක් තියෙන්න ඕනේ. මම කොහොම හරි ගිහි ජීවිතයේ තුල ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. සමහර ලාවට අද අපි මේ ජීවත් වෙන පරිසරයත් එක්ක ඔබට මේ යුගයේ තුල මේ පරිසරය තුල අනාගාමි ඵලයට යාගන්න කියන එක ඔබට හිතන්න බැරි වෙයි. හැබැයි ඔබ අඩුම ගානේ සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය ඇති කරගන්න. පින්තුනේ, ඒ ඉලක්කයවත් නැත්නම් ඔබට මේ ජීවිතයේ තුල බුද්ධ ශාසනයක් ලැබිලා, මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා, ෂණ සම්පත්තිය ලැබිලා, ඔබට අතට ලැබිච්ච දේ ඔබ අතහැරගත් කෙනෙක් බවට පත් වෙනවා. පින්තුනේ, දවසක් ආනන්ද හාමුදුරුවෝ රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ලිච්ඡවි රාජකුමාරවරු දුනු ශිල්පේ පුහුණු වෙන ආකාරය. ඈත තියා හරියට ඉලක්කයට දුන්නෙන් විදිනවා. ආනන්ද හාමුදුරු බලාගෙන හිටියා ඉලක්කෙ ගන්න ආකාරය. හරිම තියුණුයි. බොහොම අමාරු ඉලක්කයක් අරගෙන හරියට ඈත ඉඳන් ඊතලෙන් විදිනවා මේ ඉලක්කෙට. ආනන්ද හාමුදුරන්ට හිතුණා මේ ලිච්ඡවි රාජකුමාරවරු මහා පුදුම දක්ෂ පිරිසක්නේ. හිතාගන්නවත් බෑ මේ ඉලක්කෙට ඊතලෙන් විදින ආකාරය. ඉතින් ආනන්ද හාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කරලා ජේතවනාරාමයට, එදා බුදුරජාන් වහන්සේ වේළුවනාරාම වැඩ හිටි රජගහනු වේළුවනාරාමයට වැඩම කරලා බුදුරජාන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලිච්ඡවි රාජකුමාරවරු හරිම පුදුමයි මේ ඉලක්කෙට විදින ආකාරය. ඈත තියා ඉලක්කෙට විදිනවා කියෝ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද ඕකද අමාරු අස්ලෝමයක්. ඈත තියලා තවත් අස්ලෝමකින් ඒ අස්ලෝමි පලාගෙන යන විදින එකද කිව්ව අමාරු. එතකොට අස්ලෝමි ඈතින් තිබ්බට පස්සේ ආය අස්ලෝමේ පෙනෙන්නෙත් නෑ. ඒ තරම් සියුම් අස්ලෝමයකට තව අස්ලෝමකින් විදිනවා අර අස්ලෝමේ පැලිලා යන. මේ උපමාව කියනකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක නම් හිතාගන්නවත් බැරි දෙයක් කියව. බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද ඔය සියල්ලට වැඩි චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ඊටත් වැඩි අමාරු දෙයක් කියව. ඉතා තීක්ෂණ නුවණක් ඇතුව කළ යුතු දෙයක් මේ ධර්මය අවබෝධ කරනවා කියන කාරණේ. ඒ නිසා පින්වතුනේ, ධර්මාවබෝධයට වීරිය වඩාගත් කෙනාමයි මේ භයානක සංසාර දුකින් මිදිලා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. අද අපි චුට්ටක් විමසලා බලමු. සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය බාහිර අංග හතරක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. ඒක බාහිරින් ලැබිය යුතු අංග දෙක. තමා තුළ පවතින්නට ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. හැබැයි අහන ධර්මයේ නුවණින් විමසලා තමන් ධර්මයට අනුකූලව ජීවත් වෙන්න ඕනේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවකේ දෙන්නට මේ අංග හතර එකතු වුනොත් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුළ ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි එකතු වුනොත් මේ හතරට කියන්නේ සෝතාපත්ති අංග. අපි ප්‍රායෝගිකව කොහොමද මේක විමසන්නේ කියලා තව ටිකක් තේරෙන ආකාරයට මෙහෙම තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, දැන් ඔන්න ඔබට බනට අහන්න ලැබෙනවා මේ ඇස අනිත්‍යයි, ඇහැට පේන රූප අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, මේ දිවත් අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි, කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි. එතකොට මේ වගේ මනස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි, රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි කියලා අපි අහනවා. දැන් මේ අහන්නේ සද්ධර්ම ශ්‍රවණේ. ඔබ ඔය වගේ දේශනා ඕන තරම් අහලා ඇති. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබුණා. ඔන්න දැන් අනිත්‍ය ධර්මයේ, ගැඹුරු ධර්මයේ, නිවන කරා යන ධර්මයේ අපිට අහන්න ලැබුණා. මේ ඇසෝ ධර්මය යෝනිසෝ මනසිකාරය දෙන්න නම් ඔබ තුලින් ඔබ විමසලා බලන්නට ඕන. ඔබ තුලින් විමසලා බලනවා කියන මේ ධර්මයේ ඕපනායිකයි. ඔබේ ඇස තුලින් බලනව ඇත්තද? ඇත්තට මගේ ඇහැ අනිත්‍යද? මගේ කන තුලින් බලනව
1: ඇත්තට මගේ කන අනිත්‍යද? ඇත්තට මගේ නාසය අනිත්‍යද? මේ දිව අනිත්‍යද? කය අනිත්‍යද? මනස අනිත්‍යද කියලා තමන් තුළින් බලන. හැබැයි මෙහෙම බලනකොට ඔබට හැම වෙලාවෙම පේන්න තියෙන, වැටහෙන, නිතර දකින්න තියෙන අනිත්‍යක් තියෙනවා. දැන් ඒ අනිත්‍ය තුල සමහරු කියනවා, ඉතින් ඕක කවුරුත් කියන්න ඕනේ නැහැ, අපිට පේනවනේ. ඇහැලිඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, කුණු වෙනවා, මැරෙනවා. ඉතින් ඕක අපි දන්නවනේ කියලා කියන්න පුළුවන්. ඒක බෞද්ධෙක් වෙන්න ඕනේ නැහැ. ඕනෑම කෙනෙකුට, අන්‍යාගමිකයෙකුට වුණත් ඕනෑම කෙනෙකුට පේනවා මේ ඇස වයසට යනවා. ඇසට ලිඩ රෝග හැදෙනවා. ඇස මැරි යනවා. මැරුණාට පස්සේ කුණු වෙලා පස් වෙලා යනවා. මේක පේන්න තියෙන අනිත්‍ය. හැබැයි මේ පේන දේ තුලින් තව ගැඹුරට හේතුඵල වශයෙන් විමසගෙන විමසගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තුලින් අපි විමසලා අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. අන්න එතකොට තමයි අපිට ප්‍රඥාව පහළ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි ඇහැ ගැන ඉස්සලා හිතමු. දැන් ඔබ ඔබේ ඇහැ ගැන විමසලා බලනවා. ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද කියලා බලනකොට අන්න දැන් ඔබට මුලින් පේන්නේ අර පේන්න තියෙන අනිත්‍ය ඔබට තේරෙනවා. අපි ඒකත් තේරුම් ගමු. මගේ ඇහැ ලිඩ වෙනවා, මගේ ඇහැ වයසට යනවා, මේක ජරාවටපත් වෙනවා, නැසී වෙනසී යන ඇස, මරණයටපත් වෙන ඇස, මැරුණාට පස්සේ කුණු වෙලා පස් වෙලා යන ඇස. දැන් ওই ටික තේරෙනවා. දැන් අපි අපේ ඇහැ තුලින් බලනවා, ඇයි මේ ඇහැ ලිඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවටපත් වෙන්නේ, තුවාලය දෙන්නේ, කුණු වෙන්නේ? මොකද්ද මේකට හේතුව? අන්න හේතුඵල වශයෙන් බලනවා. අන්න එතකොට අපිට ධර්මයේ තුලින් තේරෙනවා, නාම රූප පත්‍ය සලායතන. එහෙමනම් අපේ ඇස කියන්නේ නාම රූපයන්ගෙන් හටගත්ත දෙයක්. මේ ඇස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නිසා හටගත්ත ඇසක් අපිට තියෙන. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි ඒවා වෙනස් වෙනවා. හැම වෙලෙම වෙනස් ස්වභාවයට, විපරිණාම ස්වභාවයට පත් වෙන ඇස. ඊළඟට ආහාර සමුදය, රූප සමුදය. අපි කන බොන ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ ඇසේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම තියෙන්නේ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. අපේ ආහාර නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙමනම් හේතුඵල වශයෙන් අපි තේරුම් ගන්නවා, ආහාර නිසා හටගත්ත ආහාර නැති වෙනකොට නැති වෙලා යනවා. ඊළඟට ওই විදිහමයි වේදනාව. ස්පර්ශේ නිසා හට ගන්නවා, ස්පර්ශේ නැති වෙනකොට විඳීම නැති වෙනවා. සංඥාව, ඇහැට පේන රූප හඳුනා ගන්නවා. සංඥා ස්පර්ශේ නිසා හටගත්ත, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඇහි ඇති වෙන චේතනාව, රූප සංචේතන. ඒ චේතනාවත් ස්පර්ශ නිසා හට ගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඊළඟට ඇහැ තුල තියෙන විඥානය, චක්කු විඥානය. නාම රූප නිසායි විඥානය හටගන්නේ, නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට ඇසත්, ඇස තුල පවතින පංච උපාදානස්කන්ධයේම හේතුඵල වශයෙන් කුමක් නිසාද හටගන්නේ, කුමක් නැති වෙනකොටද නැති වෙලා යන්නේ. මේ විදිහට විමස විමස බලනකොට අපිට දකින්න ලැබෙනවා ප්‍රධාන කරුණු තුනක් වැටහෙනවා. ඒ තමයි මේ ඇසේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. මේක අනිත්‍යයි. යමක් අනිච්ච නම් යන් නිච්ඡන් තන් දුක්ඛං. ඒක ඒකාන්තින් දුකට අයිති දෙයක්. යමක් අනිත්‍ය නම් දුක නම් මේ ඇස, මගේ ඇස මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් ඇසක් නෙමෙයි. අන්න ඒ නිසාමයි ඇස ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවටපත් වෙන්නේ. ඔය විදිහට තමන්ගේ ඇස ගැන හේතුඵල වශයෙන් සමුදේ, අස්තංගමේ, ආස්වාදේ ආදීනව නිස්සර. මෙන්න මේ විදිහට කොටස් පහකින් යුක්තව බෙද බෙදා අපි විමසලා බලලා අපේ තුලින් අපි නුවණක් ඇති කරගන්න. ඒකට කියන ප්‍රඥාව. යෝනිසෝ මනසිකාරයේ තුල තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ප්‍රඥාවට ආසන්නම කාරණේ තමයි නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරය. ඒ නිසා පිංගතුනි, යෝනිසෝ මනසිකාරය තනිකරම තමා තුළ ඇති කරගත යුතු තමන්ගේ පෞද්ගලික දක්ෂතාවය. දැන් අපි ඔය ඇස ගැන කතා කරා වගේ කන, නාසය, දිව, ශරීරය, මනස. අපිට තියෙන ආයතන හයක්. මේවට ආයතන කියලා කියන්නේ සංසාර ගමනක් හැදෙනවා, සසර ගමන සකස් කරනවා. මෙන්න මේ ආයතන හය ගැන ඔබට පුළුවන් නම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හොඳට නුවණින් විමස විමස බලන්න. අන්න ඔබ ධර්මාවබෝධයේ පිණිස නුවණ යොමු කරන මේ යෝනිසෝ මනසිකාරයේ දෙන කෙනෙක්. ඊළඟ එක තමයි ධර්මයට අනුකූල ප්‍රතිපදාව, ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් යුක්ත වෙන්නට ඕනේ. ඔන්න ඔය කරුණු හතර ඔබ තුල ඔබ ඇති කරගන්න පුළුවන් නම් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි, සද්ධර්ම ශ්‍රවණයයි, තමා තුළින් යෝනිසෝ මනසිකාරයත් ධම්මානු දම ප්‍රතිපදාවත් ඇතිකරගන්න පුළුවන්නං ඔබට ධර්මය කරායන්න පුළුවන්. ඔබ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ මේ උතුම් ආර්ය සත්‍යමයි. ගිහි කෙනෙකුට කියලා වෙන ආර්ය සත්‍යයක් නෑ, පැවිද්දට කියලා වෙන ආර්ය සත්‍යයක් නෑ. එකම වෙනසයි තියෙන්නේ ගිහි කෙනාට වඩා පැවිදි කෙනාට කරදර බාධා අඩුයි. ගිහි ජීවිතේ වගේ කෙලෙස් හුනන උල්පතක් නෙමේ පැවිදි ජීවිතේ. ඒ නිසා වේගෙන් යාගන්න පුළුවන් ගමන ඉක්ම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකය හංසෙක් වගේ කියලා පෙන්නේ. ගිහි ශ්‍රාවකය මොනරෙකුට උපමා කරේ වේගෙන් පියාඹගෙන යන්න බෑ, හැබැයි යාගන්න පුළුවන්. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා ඔබේ ජීවිතයේ තුල පළවෙනිම ඉලක්කෙ වෙන්න. මොකද පියවරෙන් පියවර යන්නේ. දැන් අපි ඉස්සල්ලාම දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔයා බණ අහන්නේ, ඇයි ඔයා ධර්මයේ දියුණු කරන්නේ, මං කොහොම හරි ඉක්මනට ඉස්සල්ලාම රහත් වෙනවා කියලා හිතනවනම් රහත් වෙන එක තමයි අපේ අරහත්වේ තමයි බුද්ධ ශාසනය තුල නිෂ්ඨාව. ඒක තමයි කෙනෙක්ගේ ඉලක්කය. හැබැයි එතනට යන්නේ පියවරෙන් පියවර. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිංගතුනි ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා සෝවාන් මාර්ගයට පැමිණෙන. ඊට පස්සේ යා සෝවාන් ඵලයට පත් වෙන. ඊට පස්සේ යා සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයට පත් වෙන. ඊට පස්සේ යා අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයට පත් වෙන. ඊට පස්සේ තමයි අරහත් මාර්ගයේ වඩලා රහත් වෙන්නේ. අර පටන් ගන්නකොටම ඉඳගත් ගමන් රහත් වෙනව නෙමෙයි, ක්‍රමානුකූලව අවබෝධයක් තුළ ටික ටික ටික ටික ගැඹුරට වැටහිලා අවබෝධය කරා යන වැඩපිළිවෙලක් තියෙන. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ තුල පෙන්නනවා හරියට මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා වගේ. මගේ බුද්ධ ශාසනේ පිළිවෙලින් ටික ටික ටික ටික තමයි අවබෝධය කරා, ධර්මාවබෝධය කරා යන්නේ. අන්න ඒ නිසා පිංතුනි ඒ ඉලක්කය තුල ටික ටික ගමන් කරන්න. ඔබ ගිහි ජීවිතයේ ගත සමහරලාට ඔබට අමුදරුවෝ ඉන්න පුළුවන්. ඔබේ ගිහි ජීවිතයේ තුල ඔබ රැකී රක්ෂා ව්‍යාපාර වෙලහෙළඳාම් තුල ඔබ නොයේ කරදර බහදා ගොඩක ඉන්න පුළුවන්. සමහර ලාවට බණ ඇහුවට ඔබට හිතෙන්න පුළුවන් කියන දේ ඇත්ත. ඒ වුණාට අපි කොහොමද ඉතින් මේ අපිට කොහෙද ඕවා කරන්න වෙලාවක්. හැබැයි මතක තියාගන්න ඔබට වෙලාවක් නෑ කියලා ඔබ ධර්මාවබෝධයට තියෙන අවස්ථාව අතහරිනවා කියන්නේ ඔබ සතර අපායට යන්න ක්‍රමය හදාගන්නවා කියන එක. මොකද ඔබට වෙලාවක් නෑ කියලා ඔබට අපායෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ. කවුරුත් එන්නේ නෑ ඔබව බේරගන්න. ඔබම උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත්, ඔබම ධර්මාවබෝධයට වීරිය වැඩුවොත් අන්න ධර්මයෙන් ඔබව ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන. ඒක ධර්මයට කරන්න පුළුවන් දෙයක්. බාහිර කෙනෙකුට, බාහිර පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිංගතුනි දේවදත්ත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තථාගතයන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරම් බුදු ඇසින් වෙන කාගේවත් හිතක් දිහා බලලා නැහැ කියන අනේ මේ පුද්ගලයා බේර ගන්න පුළුවන්. කොහොමද මේ පුද්ගලයාව බේරගන්නේ? මේ පුද්ගලයාට යහපතක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ නිතර දේවදත්තගේ කිය ගුණයක්වත් තියනවද ඔහු බේරගන්න කියලා හැම වෙලෙම බුදු ඇසින් ඒ දිහා බැලුවා කියන. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා හරියට කෙනෙක් ඉන්න අසූචි වලක වැටිලා. දැන් වලේ වැටිලා ගිලිලා ඔළුවත් වැහිලා තියෙන්නේ, දැන් ඇතුළටම ගිලිලා. හැබැයි කරුණාවන්ත කෙනෙක් වල වටේ ඇවිද ඇවිද බලනවා කොහෙන් හරි ඇදලා ගන්න, අඩුගානේ කොණ්ඩෙන් හරි උඩට ඇදලා ගන්න පුළුවන්. එක්ක අඩුගානේ ඇඟිල්ලක්වත් උඩට මතුවෙලා තියෙනවද? මෙයාව ගොඩ ගන්න ඇදලා ගන්න කියලා බලනවා කියනවා. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මේ දේවදත්ත දිහා බැලුවා කියන අනේ කොහොමද මෙයා බේරගන්නේ? යම් කිසි කුසල ධර්මයක් යහපත් දෙයක් තියෙනවද ඔහු බේරගන්න කියලා බුදුරජාන් වහන්සේ බුදු ඇසින් දේවදත්තගේ හිත තරක් වෙන කාගේවත් හිතක් දිහා බල්ල නෑ කියන. එතකොට අපිට පේනවා පිංගතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකටවත් කෙනෙක්ව බලෙන් නිවනට ගෙනියනවා කියන එක. කොහොම හරි බේරගෙන කොහොම හරි ධර්මය කරා එහෙම ගෙනියන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලි තුම් හි කිච්චං ආතප්පං. මහණෙනි ඔබමයි ඔබමයි මේ දේ කළ යුත්තේ. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා, පාර පෙන්නනවා, පාර කියලා දෙනවා විතරයි. බලෙන් නිවනට ගෙනියන්න පුළුවන් කමක් නැහැ, පාර කියලා දෙන්න පුළුවන් එච්චරයි. ඒ පාරේ යනවද නැද්ද, ඒ පාරේ ගමන් කරනවද නැද්ද, අපායගාමී මාර්ගයක යනවද, නිරේට වැටෙන මාර්ගය යනවද, තිරිසන් ලෝකෙ වැටෙන මාර්ගය යනවද, ප්‍රේත අපායකට වැටෙන මාර්ගය ගමන් කරනවද, එහෙම නැත්නම් සුගති සහිත මාර්ගයක නිවන කරායන මාර්ගයක ගමන් කරනවද කියන එක ධර්මයේ කරායන ශ්‍රාවකයා තුළ තියෙන ලක්ෂණය. අන්න ඒ නිසා ඒ ධර්මයේ තේරුම් ගන්න වීර්ය වඩන්න, ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය උනේ උන්වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මේ ධර්මයේ ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදරායි බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයේ බබලවන ශ්‍රාවකයන් බවට පත් වෙන තෙක් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පිරිනිවන් පාන්න ආරාධනා කරපු හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශ කරා. එදා චාපාල චෛත්‍යස්ථානයේ අසලදී මාරයා ඔය කාරණේ සිහිපත් කරලා තමයි බුදුරජාණන් වහන්සේට කියන්නේ, ස්වාමීනි ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණ. දැන් ඔබ වහන්සේ වැඩ සිටි ඇති. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනවා. ධර්මයේ ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයෝ දැන් පහළ වෙලා. ඒ නිසා ඔබ වහන්සේ වැඩ සිටි ඇති පිරිනිවන් පානසේක්වා කියලා. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලනවා, බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය දැන් අවසානයිද? ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය සිදු වෙලා අවසානයි. අන්න ඒ නිසා ආනන්දේ තව මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කළේ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් වෙලා තිබිච්ච නිසායි. එහෙම නැතුව මාරයට ඕන නිසා, මාරය ආරාධනා කළ නිසා පිරිනිවන් පෑව නොයි. බුදු වෙලා පළවෙනි සතියේත් මාරය ආරාධනයක් කරා. විටින් විට 16 වතාවක් ස්ථාන ගණනාවකදී පිරිනිවන් පාන සේක්වා, පිරිනිවන් පාන සේක්වා කියකි මාරය ආරාධනා කරලා තියෙන. හැබැයි බුදුරජාන් වහන්සේ හැම වෙලාවෙම පෙන්නුවේ පාපී මාරය නුඹට ඕන විදිහට තථාගතයන් වහන්සේලා පිරිනිවන් පාන්නේ බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍යයක් තියෙන. අන්නේ නිසා පින්වතුනි, ඔබත් බුදුන් සරණ ගිය ගිහි ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්, බොහෝ වෙලාවට පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ගිහි පැවිදි සියලු දෙනාටම තියෙන එකම ඉලක්කයයි මේ භයානක සංසාර දුකෙන් නිදහස් වීම. ඒ පිණිස අද අපිට බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි හොඳින්ම තියෙන කාලය. ඔබ තුල ඇති කරගත යුත්තේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුතම ප්‍රතිපදාව. අන්නේක් අංග ඔබ තුල ඇති කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
2: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද, නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර
3: ධර්මදානය සමගයි ඔබ රැඳී සිටින්නේ.
4: අපි මෙත්සිත පතුරවමු.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිතව ඒ කියන්නේ කෙලස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හිතෙම ඒකාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධවන්නේය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ. ධම්මපදය යමකවන්නේ.

0: පැදිපෙළ බදුල්ලේ හේමන්ත කුමාරගෙන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පවුකරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

අනුන්ගේ රළු පරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පව

මස්ලි නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවට පුරුදු නොකල සිත රාගයෙන් තෙත්වේ. රාගය අභාවිත සිත විනි

භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් තෙත් නොවේ. රාගය භාවිත සිත විනිවිද ගෙන නොයන්නේය.

මෙලොවත් ශෝක වන්නේය, පරලොවත් ශෝක වන්නේය, දෙලොවමත් ශෝක වන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවන්නේ.

0: ආගුල රහතන් වහන්සේ වදාළ ගාථා මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපෙත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳලා දැම්මා. තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. මම සිහිල්ුණා. නිවිලා ගියා.
1: සොතිර කුවන් පෙතලියා.

තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සැම දෙනා කෙරෙහි

0: සුදු ලගුවන් ගුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදු ලගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදු ලගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: ආරම්භක පින්තුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිඟුතුන් මේ ප්‍රීතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබ යති යම් කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිඟුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රීතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රීතියගෙන් විමසනවා. විමසනකොට පිංවතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා. මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම මිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආස්වාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: වෛරයෙන් වෛරය නොසන්සිඳී. අවෛරයෙන් වෛරය සංසිඳී. ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. ඒ සැවැත් නුවරම බොහෝම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරුසිඟිත්තෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මට පුදුම සහගත දෙයක් දකින්නට ලැබුණා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසල කවුදෝ කෙනෙක් සිටගෙන සිටියා. කළුම කළුයි. ලොකු වැස් දෙකකුත් තිබුණා. දළ දෙකත් එළියට ඇවිදින් තිබුණා. ඒ වෙලාවේ අම්මා බය වුණා. දරුවට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිවම දැක්කේ ඒ යක්ෂණිය. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිලා හිටියා. ඒ යකින්නි මේ දරුවගේ ලී බීලා. ඒ අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ඒ මව්පියන්ට ආයිමත් දරු සිඟිත්තෙක් ලැබුණා. අර යක්ෂණි කොහින් හරි මතු වෙලා එනවා. ඒ දරු සිඟිත්තවත් මේ පෞකාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ආයිමත් ඒ මව්පියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. අම්මයි තාත්තයි හරිම බයෙන් ඉන්නේ දැන්. මෙයාලට හිතාගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකද්ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් මේ දරුවව ආරක්ෂා කරගෙන හිටියා. දවසක් මේ අම්මා නාන තොටුපළට දරුව රැගෙන ගියා. දරුවව නාවල ඉවුරින් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළු පාට තිතක් වගේ දෙයක් එන හැටි එක්වරම අම්මට දකින්නට ලැබුණා. අම්මට කාරණේ වැටහුණා.
1: අනේ මගේ පුදු සමින්නුනේ, ඔන්න යක්ෂණි මගේ දරුවට හැගන්නේනවා.
0: අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවව තුරුළු කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා ඉන්නවා. අම්මා කෑ ගහමින් පාර දිගේ දුවනවා.
1: අනේ මගේ දරුවා බේරගන්න, මගේ දරුවා බේරගන්න කවුරුත් නැතනේ.
0: ටිකෙන් ටික යක්ෂණිය අම්ම ළඟට එනවා. අම්ම කෙලින්ම දිව්වේ ජේතවනාරාමයටයි. ඒ අම්මගේ වාසනාව, මේ දරුවගෙත් වාසනාව. බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේ වැඩ හිටියා. අම්ම විලාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ දරුවව තිබ්බා.
1: අනේ මගේ බුදුරජාණන් වහන්සේ, අනේ මගේ දරුවව බේරලා දෙන්න බුදුරජාණන් වහන්සේ. මේ දරුවව වහන්සේට බාරයි, මේ දරුවව ආරක්ෂා කරගන්න සේක්වා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාම කෝරලා දැම්මා. මගේ මේ දරුවව පිල්ලට ගන්න ආයිමත් ආවා.
0: යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී හිටියා. බුදුරජාණන් වහන්සේ යක්ෂණියට කතා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බයෙන් බොහෝම තැති අරගෙන කරබාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුණා. තථාගතයන් වහන්සේ

0: තක්ෂණය අඳන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. රැස්සුණු පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුණා. මේ ප්‍රශ්නය කුමක්ද කියා කාටවත්ම තේරුනේ නැහැ. ඈත අතීතේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක් භව ගණනක් තිස්සේ පලිගැනීම් වලට ගොදුරුව එන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ කියා දුන්නා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. එක්තරා කාලෙක මේ යක්ෂණියයි මේ අම්මයි එකම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් වෙලා හිටියා. වෙන කොහේවත් නෙවෙයි, මේ සැවැත් නුවරමයි. ඒක මෙන්න මෙහෙමයි උනේ. ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමග විවාහ වුණා. නමුත් ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නැහැ. ඔහුගේ පවුලේ මව්පියන් ඒ ගැන කනගාටු වුණා. දරු සම්පත් නැති වුණොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩු දබර ඇති කළා. අන්තිමේදී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝම සැලකිලි ලැබුණා. කලින් විවාහ වුණු කාන්තාව නැයට ඊර්ෂ්‍යා කළා.
1: නංගි, මට නම් දරු සම්පතක් ලබන්න තරම් වාසනාවක් නැහැ තමයි. නමුත් නංගිට දරු සම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්නකෝ, මං නංගිට උදව් කරන්නම්.
0: ටික කලකින් දෙවැනි කාන්තාවට දරු සම්පතක් පිහිටියා. ඇයට හරිම සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාවගේ ඇස් රතු වුණා. මූණ පළල් වුණා. ඊර්ෂ්‍යාවක් ඇති වුණා. හොර රහසේම මව් කුසේදීම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුණා. අම්ම යාන්තමින් බේරුණා. කාටවත්ම මේ කරුණ හොයාගන්න බැරි වුණා. ඒ දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටමත් කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව්කුසේ සිටින දරු සම්පත වෙනසෙන්න හොර රහසේම බෙහෙත් දුන්නා. ඒ දරුවත් මැරුවා. ඒ වතාවෙදි ගෙදර සියලු දෙනාම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා. කලක් ගත වෙනකොට දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත්ම ඒ ගැන කිව්වේ නැහැ. ඉතාම පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව් කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මගේ කුස ඉදිරියට නිරාවා. එතකොට අර නපුරු ස්ත්‍රිය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවව මරණ කල්පසුමක් නැහැ. ඇය හොර රහසේම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව් කුසේම මේ දරුවත් මැරුණා. නමුත් ඒ දරුවා මව් කුස තුල වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මට ඇති වුණු දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඇය ද්වේෂයෙන් දැස් ලොකු කරගත්තා. හඬා වෙලපෙන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. ඇය දත් මිටි සපමින් මෙන්න මෙහෙම කිව්වා.
2: ඒ තිරියේ තිදරගනින් මගේ කලින් දරුවන් දෙනාම මව් කුසේදීම මරද මිත්තී තමයි. මේ වතාවෙදිත් දරුවයි මාමයි දෙන්නම මරාගත්තා. මං අන්තිගේ දරුවා

මෙහෙම කියා ඇයත් මරණයට පත් වුණා. ඉන්පසු වුන් සත්තු වෙලා ඉපදුණා. එකිනෙකාගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවේදීත් අර අම්මා වුණ කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වෙනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙලයි. මේ වතාවේදීත් අර යක්ෂණිය දරුවන් දෙදෙනෙක්ම මරා දැම්මා. තුන්වෙනි දරු සිඟිත්තා මරන්න සූදානම් වෙද්දි තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ මේ අතීත ජීවිත කතාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුණා. අර අම්මත් හඬා වැළපුණා. සිතක හටගන්නා වෛරය මොනතරම් දුරක් යනවද? භවයක් භවයක් ගාන පස්සෙන් එන්නේ සතර පුරුද්දක් හැටියට වගේ. වෛරය මේ තරම්ම භයානකද? මිනිස් ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක ආදී කොයි ලෝකෙදී වුණත් වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා, පලිගන්නවා, වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. මෙහෙමනම් පින්වතුනේ, පින්වත් දරුවනේ, වෛරයෙන් වෛරය සංසිඳින්නේ නැහැ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමමයි උතුම්. ඒ නිසාමයි සංසිඳීම ඇති වෙන්නේ. වෛරය නැමැති විෂනසන උතුම් ඖෂධය. වෛරය ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දේ තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්‍රී සිත නිසා වෛරය දුරු වෙලා යනවා. ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇතිකර ගැනීමයි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසාම වෛරය නැති වෙනවා. කරුණාව ඇති කරගන්නට මහන්සි ගනිද්දී නැවත නැවතත් වෛර ඇති වෙන කරුණම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම සිත සිතා ඉඳලා වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්‍යස්ථ කරගන්න ඕනේ. එතකොටත් වෛරය නැති වෙනවා. ඇතැම් අවස්ථාවලදී එහෙම කරලත් වෛරය දුරු වෙන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇති වෙන කරුණ මෙනෙහි නොකර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නොසිතා වෙන දෙයක් ගැනම දිගින් දිගටම සිහි කිරීමෙන් ඒ වෛරය නැති වෙලා යනවා. ඇතන් විට ඒත් මේ වෛරය නොසන්සිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙන්න මෙහෙමයි හිතන්න ඕන. කවුරුත් තමන්ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතාමතා කරන දේවල් නෙමෙයි. ඒකෙන් මෙයත් නිදහස් වෙලා නැහෙනේ. මේ පුද්ගලයාට තියෙන්නේ කර්මයම උරුම කරගත්තු ජීවිතයක්. කර්මයමයි උත්පත්ති ස්ථාන කරගෙන තියෙන්නේ. කර්මයමයි දායාද කරගෙන තියෙන්නේ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරක කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාද වෙන්නේ එච්චරමයි කියලා ඒ උපන් වෛරය දුරින්ම දුරු කර දමන්න ඕනේ. වෛරය නිසා දුකින් දුකටපත් වෙන ආකාරය නුවණින් මෙනෙහි කරන්න ඕන. වෛරයේ ඇති භයානක විපාක ගැන බිය උපදවා ගන්න ඕනේ. වෛරය අත්හැර දමා සැනසීම ලබන ආකාරය ගැන සිතා සතුට ඇති කර ගන්න ඕන. එතකොට ආහාර නොලැබෙන භයානක සතෙක් මිය යනවා වගේ මේ වෛරය සිතෙන් ඉවත් වෙලා යාවි.

0: කාලියකින් නියගී කතාවස්තුව ඇසුරිනි.
1: ධම්මපද අටකතා ඇසුරින් සරල සිංහල බසින් අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදයේ රචනා කරන්නේ පූජනීය කිරිබත්කුඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ.
2: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ
3: සුදුල ගුවන් විදුලිය
2: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්ගම බලා හොද සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවේහිද පරලොවේහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා

පින්නත. අනුන්ගේ රළු පරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නෑ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවග්ගය.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ

0: සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිනිය පිහිටා තිබෙන්නේ මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් 10ක් පමණ ඇතුළට වන්නට නේපාලයේය. සිදුවත් උපතින් පසුව ලෝකයාට ලුම්බිනිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව 249න් පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජ්‍යයා සිය රාජාභිෂේකයෙන් 20 වස ලුම්බිනියට පැමිණ මෙම පූජනීය අඩවිය බැඳපුදා ගැනීමෙන් අනතුරුවය. අශෝක නිර්දුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ සිය ඉරිදි බලය යොමු කර සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිනි. අනතුරුව එම ස්ථානයේහි ස්මාරක ස්තම්භයක් සහ ශිලාලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පීවර ගනු ලැබුවේ මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි. පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මායාදේවී ආරාමය සම්බුදු උපතේ 2547 වන සංවත්සරයේ යෙදුණු 2003 මැයි මාස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුණු අතර එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ඨාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමයේ තුල අශෝක ස්තම්භයට සමාන්තරව පොළවෙන් මතු කරගන්නා ලද පින්වත් කුමරු මව්කුසින් බිහිවන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය. මෙහි ආරක්ෂාව සඳහා තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකල ථූප සතරක නටබුන්ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකිවේ. ඉතා මෑතකදී එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රොබින් කනිම්හැම් ප්‍රධාන පුරාවිද්‍යා කණ්ඩායමක් මායාදේවී ආරාමයේ ඇතුළත භූමිහි කරන ලද විශ්මිත තොරතුරු ගණනාවක් අනාවරණය විය. දැනට පවතින මායාදේවී විහාරයේ අඩිතාලමට යටින් භූගර්භයේ පැරණි විහාර ගෘහයක් මෙම කැණීම්වලදී සොයාගෙන ඇත. භූගර්භයෙන් මත වූ ගොඩනැගිල්ල මහා මායාවන් සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ තිබුණා යයි සැලකෙන ඓතිහාසික සල්ගස ආවරණය කර තැනු වහලකින් තොර බෝධිගරයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. එහි ගරාදි වැටක නටබුන් හමු වී ඇත. ඒ මධ්‍යයෙහි තිබූ වලේ සල් වෘක්ෂයේ දිරාගිය කොටස් මතුකර ගැනීමටද ඔවුහු සමත් වී ඇත. හම වූ පුරාවස්තු කාබන් සමස්ථානිකයේ යොදා පරීක්ෂණයට බඳුන් කළ අවස්ථාවේ එහි අතීතය ක්‍රිස්තු පූර්ව 550 තරම් ඈතට දිව යන බව අනාවරණය වුණා.
1: සුපිරි ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: විපාක පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නෑ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරු ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලිය

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත්තිය පුගේවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

අඳ ගැහුවේ මෙතන හිටි අයයි, මම හිතුවේ මේකත් මේ දන්තලා කියයි. උන් නැහැ මට තමා වෙලා ටිකක් හිටිනවා.

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත, සසර ගමන නිම කළ, ශෝක දුරු කළ, සියලු තැන්හි නොඇලී මිදුණා වූ, සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදුසුකුවන් විදුලිය.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. එනිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමක

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකල.

0: ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනීදී අපි හැම දිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දැක එම හිමිවරුන්ව ධර්මයෙන් සෙනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬා වැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගේ මිදුණා. මෙතෙක් කල මේ සුදුසුයි මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලයේ වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලියන මහරහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදුසු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණියම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමින් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණි පුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනි, සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනෙකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මීය කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම භාර වුණේ ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණී දේශනා එකතු කර මජ්ඣිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, කුද්දක නිකාය සියලුම ස්වාමීන් වහන්සේලාටත් විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් බාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස 3ක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සොතිර කුවන් පෙතලිය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

අර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා. සුදිලි ගුවන් විදුලියයි.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්තවා.

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: වාවිසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අශ්‍රිමත් චරිතාපදානය.
1: මින් වසර බොහෝ ගණනකට පෙර දෙවියන් සහ බමුන් විසින් මනුලව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලව පහළවන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝපමාන වන බවත් මනුලව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. බුදු කෙනෙක් පහළ වීමට ඉතාමත් ආසන්න කාලයේ මේ ආකාරයෙන් දෙව් මිනිස් ප්‍රජාව තුළ බුද්ධ කෝලාහලය ඇති වුණා. සක්දෙවිඳු මහා බ්‍රහ්මයා ප්‍රධාන දෙව්බඹුන් විසින් තුසිත දෙව්ලොව දෙව් සභා මණ්ඩපයේදී සන්තුසිත දෙවියන් ඉදිරියේ බුද්ධත්වය සඳහා සුදුසු කල් පැමිණ ඇතැයි දැනුම් දුන්නා. සම ක්‍රමයෙන් දුර්වර්ණ වුණා. පැලඳ සිටි දිව්‍ය මල්මාලා ක්‍රමයෙන් පරවෙන්නට පටන් ගත්තා. දිව සලුවල පැහැය ක්‍රමයෙන් අඩු වුණා. දාඩිය තමන්නට පටන් ගත්තා. දෙවි බඹුන් මෙසේ ආරාධනා කළා.
2: මහා වීරයන් වහන්සේ, මේ සුදුසු කාලයයි. මව් කුසක පිළිසිඳ ගන්නා සේක්වා. දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා.
1: සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවෙන් චුතවීමට පෙර පංච මහා විලෝකණය සිදු කළා. කාලය මිනිසුන්ගේ ධර්මාවබෝධ කිරීමේ හැකියාව මෝරා ඇති කාලය විය යුතුයි. දීපය ජම්බුද්වීපය විය යුතුයි. දේශය මධ්‍ය ප්‍රදේශය විය යුතුයි. කුලය ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ විය යුතුයි. මව මෞකුස පිළිසිඳගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂ ඇති පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා.
3: පුරෝහිතවරුනි, පෙරදින රාත්‍රියේ දේවින් වහන්සේ දුටු සිහිනේ අර්ථය කුමක්ද?
4: මහරජතුමනි, පින්වත් පුත්‍රවණක් ලැබෙනා බවට පෙරනිමිත්තකුය. ඔහු සාමාන්‍ය පුත්‍රවණක් නොවේ. මහා පුණ්‍යවන්ත, මහා ආනුභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උතුම් පුත්‍ර රත්නයක්.
1: එදා හරිම සුන්දර දවසක් එක යායට මල් පිපිලා උදා හිරු මඩල පෙරදිගින් මෝදු වෙද්දී කුරුළු කොබෙයන්ගේ කෝමල නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධමත් වුණා.
5: අපගේ පුත් කුමරා බිහි කිරීම සඳහා දෙව්දානුවරට යාමට මට අවසරද දේවයන් වහන්ස?
3: හොඳයි, මම එය සූදානම් කරන්නම්.
1: පුත් කුමරා බිහි කරනු පිණිස තමන්ගේ මෞතුමිය වාසය කළ දෙව්දානුවර කරා මායා දේවිය ගමන් නැරඹුවා. සීල් සුලංග්‍රලි දසත හමා ගියා. ශ්වේත වර්ණ හිරු රැස්

0: රාජකීය උද්‍යානයක්.
1: දේවින් වහන්ස, එසේනම් සල්ලුයනට වැඩම කොට මදක් විවේක ගනු මැනවි.
0: මගේ කයට අමුත්තක් දැනෙනවා.
2: එන්න ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. දේවියන් වහන්සේ පුත්කුමරෙක් බිහි වෙන්න යන්න, ඉක්මන් කරන්න.
3: ඒ මොහොතේ මහ පොළව කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහතාලෝකයක් මුළු මහත් ලෝක ධාතුවේම පැතිර ගියා. සතරවරම් දෙවිවරුන් දිව්‍යමය සලුවක් රැගෙන මහා බෝසතාණන් වහන්සේව පිළිගන්නට පැමිණියා. බෝසත් කුමරාව දේවියගේ ඉදිරියෙහි තබා මෙසේ පැවසුවා.
4: "දේවිය සතුටු වන්න, මහා පින්නැති කුමරෙකුයි ඉපිද සිටින්නේ."
3: උණුසුම් සහ සීත දිය ධාරා දිය කිස පිණිස අහසින් ඇදහැළුණා. සියලු දෙනා විශ්මයට පත් කරවමින් බෝසත් කුමරා පියුම් මතින් උතුරු දෙසට සත් පියවර තබා මිහිරි හඬින් සිංහනාද කළා.
5: "මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි. මින් පසු මාගේ ඉපදීමක් නැත.

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්

0: සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදු ලගුවන් විදුලිය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: සීත නේරංජරා නදිය වෙනදාටත් වඩා සුඳුරුව සුන්දර වනපියස මැදින් ගලාගෙන ගියා. කිරිපිඳු පාත්‍රය ගංයූරේ තබා සිහිල් දියෙන් පැන් පහසු වූ මහබෝසතාණන් වහන්සේ ඒ කිරිපිඳු දාණය වැළඳුවා. දානය වැළඳීමෙන් පසු රන්බඳුන අතටගත් උන්වහන්සේ මෙසේ අදිෂ්ඨානයක් කළා.
1: මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්‍රය උඩුගම් බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහලට පාවී යත්වා.
0: ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම් බලා පාවී ගොස් නාගලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, එනම් කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ රන් පාත්‍රවලට යටින් තැන්පත් වුණා. පාත්‍රයේ තැන්පත් වෙන ඒ ගැටුණු හඬ ඇසී දීර්ඝායුෂ ඇති මහාකාල නාරජු නින්දෙන් අවදි වී මෙසේ සිතුවා.
2: බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වැඩි කලක් ගත වුණේ නැහැ. ඊයේත් බුදු කෙනෙක් පහළ වුණා. එහෙනම් අදත් බුදු කෙනෙක් පහළ වෙනවා.
0: සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා නදියෙන් එතර වී ගංයුර දිගේ වැඩම කළ එදා හරිම පින්බර දවසක්.
3: ස්වාමීනි, මගේ නම සොත්තිය. ඔබ වහන්සේ ගිහි කාලයේ මා හමු වී තිබෙනවා. මට අනුකම්පා කරලා මේ කුසතන ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා.
0: කුසතන අටමිට පිළිගත් උන්වහන්සේ නිල්වන් පත්‍රයෙන් ගැවසීගත් සුවිශාල ඇසතු රුක් සෙවනට වැඩම කොට මෙසේ අදිෂ්ඨාන කළා.
1: මාගේ ශරීරයේ ලේ මස් වියලේවා. සම්නාර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීරයෙකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යම් සත්‍යක් ඇත්ද, මා එය අවබෝධ නොකොට මේ ආසනයේ නැගිටින්නේ නැහැ.
0: බෝසතාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩහිඳ සිත සමාහිත කරද්දී බිහිසුණු සිදුවීමකට පෙරනිමිති පහළ වුණා.

0: මම සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැඳ ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහුව එතනින් ඉවත් කළේ නැත්තම් ඒ කාන්තෙන්ම ඔහු තිනනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි.
1: ඒ බේසුණු මොහොතේ දෙවිවරුන් බියවී

0: අසංකේය කල්පලක්ෂ හතරක් පුරාවට පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් රැස් කරගන්නට යුතුය. පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිතු මාර්යාගෙන් කිසිදු විපතක් සිදු වුණේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිතු මාර්යාට බැරි වුණා. අවසානයේදී පවිතු මරු මෙසේ තර්ජනය කළා.
1: ඒ සිද්ධාර්ථ, නුඹ හිතන්නේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද? පුළුවන් නම් බේරියන් මේ ආයුධවලින්.

0: සිද්ධාර්ථව මෙතනින් එකිටවන්න වෙන උපක්‍රමයක් යොදන්න ඕන. හියුණු ආයුධ වල බලයත් ඔහු ඉදිරියේ නැති වුණානේ.
1: සිද්ධාර්ථ, නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනයේ අයිති මට. තේරුණාද? මහා ඉවත්ති, ඔය ආසනය මට දෙනු.
2: මාරේ, මේ ආසනය නුඹේයි පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවාද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න.
1: ඊට කලින් කියනු, මේ ආසනේ නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවාද?
3: මම සාක්ෂි දෙන්නම්.
0: මොනවා? මොළෝ මහිකාන්තාව.
3: මෙහි වැඩ සිටින මේ මහා පුරුෂ රත්නය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනයේ මත වැඩ සිටින්නයි. මේ ආසනයේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි.
4: ඒ මොහොතේම ගිරි මේකලා ඇතුන් බිමට වැටුණා. ඒ මත සිටි පවිතු මාර්යාද වැටුණා. සසර පුරාවට වැටූ මහා ගුණබලයේ ඉදිරියේ පෙරතුන මාර්යා සහිත සේනාව සීසී කඩ දුව ගියා. ඒත් සමගම වටපිටාව මහත් නිස්කලංක ස්වභාවයක් ගත්තා.

පින්වර වෙසක් සඳ රැසින් මුළුළුව ආලෝකමත් වූ ඒ රාත්‍රියේ පළමු යාමේදී අප මහා බෝසතාණන් වහන්සේ පෙර ගත කළ ජීවිත දකින නුවණ උපදවා ගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී ලෝක සත්වයන් උපදින චුතවන අයුරු දක්නා නුවණ උපදවා ගත්තා. අලුයම යාමේදී සියලු කෙලෙසුන් දුරු කිරීමත් සමගම උන්වහන්සේ තුන් ලොව දිනා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ආසේ පොළවේ ජලයේ සෑමතනක්ම පුදුමාකාර ලස්සනකින් පිරී ගියා. අතුවක මල් පිපී සොඳුරු රෝ රටා මැවී ගියා. පින්නති දෙවිවරු අහස් කැපේ සිට දිව මල් ලිසිමින් ප්‍රීතියෙන් වන්දනා කළා.

කෙලවරක් නැති සසර පුරා ඇවිදිමින් ගියා. ජීවිතේ නැමැති ගේ හදන වඩුවා හඳුනාගෙන කැනි මඩලත් පරාලත් සුණු විසුණු කළා.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය උප

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයේ ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසිලස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා වඳුය.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් විදුලිය.

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය උප්පවක්
1: සොටිගේ කුවන් පෙතලිය.

වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ හිටියා චත්තමාන කියලා දරුවෙක්. මේ දරුවා ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉක්මනින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළා. ඉගෙන ගැනීම අවසන් කළාට පස්සේ ගුරුතුමාට ගුරු පඬුරු පූජා කිරීම ඒ කාලයේ තිබුණ චාරිත්‍රයක්. දවසක් චත්තමානක ගුරු පඬුරුත් අරගෙන කැලෑව මැදින් වැටුණු පුංචි අඩිපාරේ ගුරු ගෙදර බලා පිටත් වුණා. මේ පාරවල් හරිම පාළුයි. සෙනග වැඩිය ගැවසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ කැලේ මැදින් වැටුණු පාරේ තනියම එන චත්තමානවක. ඔහුට විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙන බව බුදුඇසට පෙනුණා. අපගේ මහා කාරුණික බුදු සමිඳුන් චත්තමානවක ගැන උපන් අනුකම්පාවෙන්ම ඔහු ඉදිරියට වැඩියා. චත්තමානවක බුදුරජාණන් වහන්සේව අඳුනගත්තා. එයාට හරිම සතුටුයි. භාග්‍යවතුන් වහන්සේව දැක්කම එයාට ලොකු සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ චත්තමානවකට කතා කළා. තොරතුරු විමසුවා. මේ වෙනකොට චත්තමානවක තෙරුවන් සරණ ගිහිල්ලා හිටියේ නැහැ. සිල්පද ගැන දන්නෙත් නැහැ. ඉතින් නංගියේ මල්ලියේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණේ ඇති වටිනාකම මේ චත්තමානවකට කියලා දුන්නා. මේ පුතා හරිම බුද්ධිමත්. මෙයාට තේරුණා තෙරුවන් සරණ යෑමේ වටිනාකම. ඊට පස්සේ චත්තමානවක තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චත්තමානවකට සිල්පද ගැන කියලා දුන්නා. ඉතින් පින්වත් නංගියේ මල්ලියේ, බුදුරජාණන් වහන්සේ මේ විදියට චත්තමානවකට උතුම් තිසරණේ ගැනත් සිල්පද පහ ගැනත් කියලා දීලා මේවායේ සමාදන් කළා. චත්තමානවකට ලොකු සතුටක් ඇති වුණා. එයා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියා. සිල්පද පහ සමාදන් වෙලා ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලස්සන ගාථා තුන චත්තමානවකට ඉගැන්නුවා.

ඉතින්නංගියේ මල්ලියේ චත්තමානක මේ ගාථා තුනත් ඒ වේලාවෙම හොඳට පාඩම් කරගත්තා. මතක තියාගත්තා. ඊට පස්සේ කැලේ මැදින් ගුරු ගෙදර බලා පිටත් වුණා. ටික දුරයි කැලේ මැදින් යන්න පුළුවන් වුණේ. හොරු කණ්ඩායමකට මේ කුමාරයාව මැදි වුණා. චත්තමානකගේ අතේ තිබුණ මුදල් පසුම්බියේ ගන්න

0: ඒ පහරවල් නිසාම චත්තමානවක මිය ගියා. පින්වත් නංගියේ මල්ලියේ මේ විදිහට දරුණු ආකාරයෙන් පහර දෙද්දී පවා මේ චත්තමානවක හිතේතා හිටියේ බුදුරජාණන් වහන්සේ ගැනමයි, ඒ ශ්‍රී සද්ධර්මය ගැනමයි, ශ්‍රාවක සංගරුවන ගැනමයි, තමන් සමාදන් වන සිල්පද ගැනමයි. ඒ හොරු ගැන තරහක් ඇතිර ගත්තේ නෑ. ඉතින් පින්වත් නංගී මල්ලියේ මේ චත්තමානවක මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස මිය ගියත් එයා මැරුණ හැටියෙම තවතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් වෙලා ඉපදුනා. මේ චත්තමානවක දිව්‍ය කුමාරයාට ගොඩාක් ලස්සන දිව්‍ය මාලිගාවක් ලැබුණා. ඇප උපස්ථාන කරන්න ගොඩාක් දිව්‍ය අප්සරාවන් දිව්‍ය කුමාරයන් ලැබුණා. මේ විදියට සැප ලබන්න උපකාර වුණේ බොහෝම ටික වෙලාවකට තෙරුවන් සරණ ගිහිල්ලා ආරක්ෂා කරපු සිල්පද ටිකයි. ඉතින් චත්තමානවක දිව්‍ය කුමාරයා දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිදින් මේ විදියට බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මට සිල් රකින්න ලැබුණේ නම් ටික වෙලාවයි. ටික වෙලාවක් සිල් රැකලා මට මේ තරම් දිව්‍ය සප සම්පත් හිමි වුණා. ජීවිත කාලයේම සිල් රකින මිනිසුන්ට කොයිතරම්නම් ලාභයක්ද? ඉතින් බලන්න පින්නත් නංගියේ මල්ලියේ වටිනාකම. මොහොතකට සිල්ලත් වෙලා උතුම් තිසරණේ ගැන කියවෙන ගාථා මතක තියාගත්තායින් ලැබුණ ලාභය කොච්චර වටිනවද? ඉතින් පුංචි ඔයාලත් මේ ගාථා හොඳින් කටපාඩම් කරලා මතක තියාගත්තොත් හුඟක් හොඳයි. ඒ වාගේම පුංචි කාලේ ඉඳලම සිල් රකින එක හුඟක් හොඳයි. එතකොට කවදාවත් පුංචි ඔයාලගේ ලස්සන ජීවිතවල වටිනාකම පිරිහෙන්නේ නැහැ. දවසින් දවස අලුත් වටිනාකමක්මයි ජීවිතයට එකතු වෙන්නේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුත්තවත්.

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.

පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. ඒ වගේම පරලොවත් ශෝක කරයි. දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: උපන්දිනේ කවද්ද?
1: උපන්දිනේ විතරක් නෙවෙයි. උපන් වෙලාව, උපන් ස්ථානය හැමදේමත් ඔබට කටපාඩම් නේද? මේ දිනේට මට මෙච්චරක් වයස පිරෙනවා කියන එකත් ඔබේ මතකයට ආවද? හැම කෙනෙකුටම Tamanගේ උපන්දිනේ බොහොම සුවිශේෂයි. තත්පරින් තත්පරේ වයස ගෙවුනට විනාඩියෙන් දවසින් සතියෙන් සහ මාසෙන් වයස ගෙවුනට ඒ කිසිම මොහොතක නොවිඳින අමුතු විදිහේ ලැංගතුකමක් අපිට අවුරුද්දකට පාරක් කියන උපන්දිනේ දවසේ තියෙනවා. ඒ නිසානේ හැමෝම උපන්දිනේ විශේෂ කොට සලකන්නේ.
0: මේ විශේෂත්වයේ හින්දම උපන්දිනේ සමරන්න ප්‍රියසාද කේක් කෙඩි ඉටිපන්දම් එමත් ලට්ලරියේ සූදානම් කරගන්නවා. ඉටිපන්දම කේක් ගෙඩිය පෙරටු කරගත්ත හැපි බර්ත්ඩේ සංකල්පය අපේ රටට ලැබුණේ විජාතික ආක්‍රමණවලින් පස්සේ. ඒ අටගියාවේ අලගිය මුලගිය වැලගිය තැන් නොදන්නවා වුණාට ප්‍රිය සම්භාෂණයකින් උපන්දිනය සමරන්න අපේ රටේ බහුතරය කැමති.
1: උපන්දිනය සමරන්නේ රටේ නමගේ කීර්තිමත් අයෙක් නම් ඒ මාධ්‍යවලටත් බොහොම වටිනාරංචියක් වෙනවා. ඒ කෙනා තමන්ගේ රටේම වෙන්න උවමනාවක් නෑ. ප්‍රසිද්ධිය, ජනප්‍රිය බව ලෝකෙ පුරාම පැතිරලා ගිහින් තියෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ උපන්දිනය හැමෝම කතාබහ කරන දෙයක් බවට පත්වෙන්නේ ඉබේටමයි.
0: උත්සවාකාරයෙන් උපන්දිනය සමරන එක විහිළුවක් කොට සලකන ඇතැම් අය ඒ දවස පුණ්‍ය කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. ආගම දහමට අනුව ඒ දවස ගත කිරීමෙන් ඔවුන් සැබෑම තෘප්තියක් ලැබෙනවා.
1: අද අපි කතා කරන්නේත් උපන්දිනය ගැන. කවුරු නමුත් අද මගේ උපන්දිනය කියලා සතුටු වෙන එක වළක්වන්න ඕ. එකිනෙකා තම තමන් රුචි ආකාරයෙන් උපන්දිනය සැමරීම වළක්වන්න ඕ උවමනාවක් අපිට නැහැ. ඒ වෙනුවට අපි මේ හදන්නේ දන්න උපන්දිනය ගැන බොහෝ දෙනා නොදන්න කතාවක් කියලා දෙන්නයි.
0: උපන්දිනය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන එක ටිකක් පස්සට දාලා උපන්දිනයක අර්ථය මොකද්ද කියලා මුලින්ම අහන්න සිදුවෙනවා. උපන්දිනය ඔබට ලබා දෙන ජීවිත අර්ථය කවරක් කියලාද ඔබ හිතන්නේ?
1: මේ ලෝකයේ සතුටු සාදවලින් උපන්දිනය සමරන්නේ ඒ දවසේ තමන්ගේ වයස අවුරුද්දකින් වැඩි වෙන නිසාද? නැතිනම් මේ දවස තමන් සැබවින්ම සතුටු විය යුතු දවස කියලා හිතන නිසාද? එහෙමත් නැතිනම් මෙවන් ලොවක ඉපදුණු එක ගැන ඔවුන් සතුටු වෙන නිසාද?
0: අවුරුද්දකින් නෙමෙයි, තත්පරයකින් හරි වයස වැඩි වෙනවා කියන එකේ සැබෑම තීරම තමයි තමන් මොහොතින් මොහොත මහලු වෙනවා කියන එක. ජරාවටපත් වෙනවා කියන එක. මරණයට යම් තරමකින් හෝ ලං වුණා කියන එක. ඒක සතුටට කාරණාවක්ද?
1: අනික ඒ දවස කොහොමද තමන් සැබවින්ම සතුටු විය යුතු දවස වෙන්නේ? දවස් 300කට ආසන්න ප්‍රමාණයක් අඳුරු මව් කුසේ අතපය දිග හැරගන්නවත් ක්‍රමයක් නැතිව කර කියා ගන්න දෙයක් නැතිව අන්ත අසරණව ඉඳලා ලී ගංගාවක් සහ මල මුත්‍රා අතරින් හිතා ගන්නවත් බැරි තරමේ මහා වේදනාවක් තමන් කුසේ හොවාගෙන උන්නු අම්මට මිදින්න සලස්වලා තෙරපීම් තැලීම් ඇදීම් ආදී දුක් කන්දරාවක් තමුනුත් විඳගෙන අඬාගෙන ලෝකෙට ආපු විලාශය ගැන කල්පනා කරලා බලන්න. ඒ දවස ගැන ඔබට සතුටක් ඇති වෙන්නේ.
0: මේ ලෝකයේ අතිශයින්ම විපත් බහුල තැනක්. කොයි මොහොතේ මහා විපතකට ඇදවැටේද කියන එක කාටවත්ම හිතාගන්න බැහැ. අනික පුංචිම පුංචි සතුටක් ලබන්නත් මොන තරමක් මහන්සි වෙන්න ඕනේද? අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඕනේ. රස්සාවක් හොයන්න ඕනේ. ඒ වෙනකොට විවාහයකට කලවයස හරි. ඊට පස්සේ ගෙවල් දොරක් හදාගෙන දරුමල්ල පෝෂණය කරමින් දෙමව්පිය නෑදෑය විශේෂ සංග්‍රහ සත්කාර කරමින් මොන තරම් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවද? ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීම නේද අපි මේ ලෝකෙ සතුටින් ජීවත් වීම කියන්නේ. ඒ වෙනුවෙන් අපමණ වෙහෙස හැම කෙනෙකුටම තම තමන්ගේ ජීවිත තුල වින දරා ගන්න වෙනවාමයි. ඒකත් කන්දක් විලිලා මී පැටියෙක් වදනවා වගේ කියන කතාවට බොහෝ සෙයින් සමානයි. ඉතින් අල්ප මාත්‍ර සැපතක් වෙනුවෙන් අනන්ත වෙහෙසක් දරන්න සිදුවන ලෝක ඉපදීම ඔබට සතුටක්ද?
1: ඒවත් කමක් නෑ කියලා හිතමුකෝ. ඉපදුණු අපි ලෙඩ නොවි ඉන්නවද? වයසට නොගිහින් ඉන්නවද? නොමැරී ඉන්නවද? ප්‍රියයන්ගෙන් වෙන් නොවි අප්‍රියයන් හා එක් නොවි ඉන්නවද? දුක් සුසුම් හෙලීම් හඬා වැළපීම් වලින් බැහැර වෙලා ඉන්නවද? උන් ඔය වගේ ඉරණමකට අපව ගෙනාපු දිනේ නේද අපි මහා උජාරුවෙන් සමරන්නේ? ඉපදීම නිසා උරුම කරගත් ඒ දේ ගැන ඔබට ප්‍රියසාද පවත්වලා නටන ගයලා සතුට වෙන්න පුළුවන්ද?
0: ඒ හැමදීමත් අමතක කරමු. එහෙම කරලත් තවත් පුංචි පරහක් ඉතුරුයි කියලා අපි කිව්වොත් ඔබ බලයි මීටත් වඩා මොන පරහක්ද කියලා. ඒත් ඇත්තටම තව දෙයක් තියෙනවා. ඔබ උපන් දිනේ කියන්නේ සැබෑවටම ඔබේ උපන් දිනේටමද? එහෙම නැතිනම් අඳුරු මව්කුසට සමු දීලා ඔබ මේ ලෝකෙට ආපු දිනේටද? ඒ කියන්නේ ඔබව මෙලොවට උපද්දවපු දිනේටද?
1: හතර බීරි කතාවක් කියලා හිතන්න එපා. ඇත්තටම ඔබට උපන් දිනේ කියලා මතක් වෙන දිනේ ඔබේ උපන් දිනේ නෙවෙයි. ඒ දිනේ හරියටම කියන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. තොම්ලුව තුන්කල් මැනවින් දුටු ඒ නිදුකානන් වහන්සේ පමණමයි ඕනෑම කෙනෙකුගේ උපන්දිනය හරියටම දන්නේ. උන්වහන්සේ අවබෝධීම දේශනාකුට වදාලා ඉපදීම යනු කුමක්ද කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයාගේ යම් පහළවීමක් වේද? ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්කි යම් ලැබීමක් වේද? මෙයටය ඉපදීම කියා කියන්නේ.
0: උපන් දිනේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා. දැන් කියනවද බලන්න ඔබේ උපන් දිනේ කවද්ද කියලා.
1: මම් කුස තුල අපේ විඥානයේ පිහිටියේ යම් මොහොතකද ඒ මොහොතේ අපි ඉපදුණා. ඒ මොහොතේ පටන්ම අපි වයසට ගියා. අපි මරණයට ලං වුණා. අපි දුක් විඳින එක පටන් ගත්තා.
0: මව් කුස කියන්නේ සුව පහසු යහනක් නෙවෙයි. එහෙම තැනක ඉඳලා ඇලීම්, බැඳීම්, ගැටීම් ගණනාවක් එක්ක තවත් ජීවිත කාලයක් ගෙවන්න මෙහෙම ලෝකෙකට අපි එනවා. අන්න ඒ දවසට තමයි අපි හැපි බර්ත්ඩේ කියන්නේ.
1: අපි ගෙවාගෙන ආව සංසාරය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ මතක් කරලා බලද්දී අපි උපන් දිනේ ලෙස සලකන දිනේ හැරුණකොට අනෙක් දවස් 364 ත් අපි අනේක වාරයක් ඉපදුණු බව නිසැකයි. එහෙම ගත්තොත් හැමදාම හැපි බර්ත්ඩේ තමයි.
0: ඒ වගේම සුවිශේෂී කොට සලකන ඔය දවසේ අපි අනේක වාර ගණනකින් මිය ගිය බවත් නිසැකයි. ඉතින් අපට අමතක වුණ ඒ සංසාරගත කඳුළු කතාව ගැන හැම දවසෙම සිහි බුද්ධියෙන් හිතලා බලන එක නේද වඩා යහපත්? එහෙම කල්පනා කෙරුවොත් නම් උපන් දිනයට සැබෑම අර්ථයක් ලබා දෙන්න අපට පුළුවනි.
1: වෙල්ලම්පිටි කිවිදුන්ගේ කවි පන්තියෙන් උපුටගත් කවි දෙකකින් අපි මේ සටහන අවසන් කරනවා.

0: දුවට විතරක් නෙවෙයි ඔබටත් තෙරුවන් සරණයි.
1: හැම දිනාටම සසර ගමනේ මේ පැමිණ සිටින කෙටි නවාතැන තුල නුවණැස උපදවාගෙන උතුම් තුනුරුවනේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සුවපත්ව ඉපදෙන මැරෙන රෝගීන් නිදහස් වීමට වාසනාව උදා වේවා.
0: සටහන කලන ගංගනාතගේ.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග.

0: රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්තම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬිකුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් කීර්තිය උදා කරගන්න.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පඬිත වග්ගය.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වතේ. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: දෙක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීම.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බිහිත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට දෝෂාන්ධ

සත්කාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

හේතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රීනාමේට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්න. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව මනුලොව මේ ආදී වශයෙන් ඉපදුන සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහිසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙලෙසුන් අසන්නට ඒකල මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපුත් අපිට කියා දෙනවා. එක්තිස් වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකය පූජා කරන්න. ඒ පහන් ආලෝකය පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදුහාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
2: සොතිර කුවන් පෙතලිය.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ.

0: ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්සුරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්සුරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපැත්තෙන්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයක් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳල දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ලුණා. නිවිලා ගියා.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවරයි.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.

පින්නත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්

0: ඉදන් ඔබ රැඳී සිටින්නේ.
1: සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිනිය පිහිටා තිබෙන්නේ මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් 10ක් පමණ ඇතුළට වන්නට නේපාලයේය. සිදුවත් උපතින් පසුව ලෝකයාට ලුම්බිනිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව 249න් පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජ්‍යයා සිය රාජාභිෂේකයෙන් 20 වස ලුම්බිනියට පැමිණ මෙම පූජනීය අඩවිය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය. අශෝක නිර්දුන් සමග පැමිණි උපගුප්ත මහරහතනන් වහන්සේ සිය ඉරිදිබලය යොමු කර සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිනි. අනතුරුව එම ස්ථානයේහි ස්මාරක ස්තම්භයක් සහ ශිලාලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පීවර ගනු ලැබුවේ මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි. පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මායාදේවි ආරාමය සම්බුදු උපතේ 2547 වන සංවත්සරයේ යෙදුණු 2003 මැයි මාස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුණු අතර එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ටාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමයේ තුල අශෝක ස්තම්භයට සමාන්තරව පොළවෙන් මතු කරගන්නා ලද පින්වත් කුමරු මව්කුසින් බිහිවන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය. මෙහි ආරක්ෂාව සඳහා තද ගණකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකළ ථූප සතරක නටබුන්ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකිවේ. ඉතා මෑතකදී එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රොබින් කනිම්හැම් ප්‍රධාන පුරාවිද්‍යා කණ්ඩායමක් මායාදේවි ආරාමයේ ඇතුළත භූමියෙහි කරන ලද විශ්මිත තොරතුරු ගණනාවක් අනාවරණය විය. දැනට පවතින මායාදේවි විහාරයේ අඩිතාලමට යටින් භූගර්භයේ පැරණි විහාර ගෘහයක් මෙම කැණීම්වලදී සොයාගෙන ඇත. භූගර්භයෙන් මත වූ ගොඩනැගිල්ල මහා මායාවන් සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ තිබුණා යයි සැලකෙන ඓතිහාසික සල්ගස ආවරණය කර තැනු වහලකින් තොර බෝධිගරයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. එහි ගරාදි වැටක නටබුන් හමු වී ඇත. ඒ මධ්‍යෙහි තිබූ වලේ සල් වෘක්ෂයේ දිරාගිය කොටස් මතුකර ගැනීමටද ඔවුහු සමත් වී ඇත. හම වූ පුරාවස්තු කාබන් සමස්ථානිකයේ යොදා පරීක්ෂණයට බඳුන් කළ අවස්ථාවේ එහි අතීතය ක්‍රිස්තු පූර්ව 554 ඈතට දිව යන බව අනාවරණය වුණා.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම.

දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් තෙත් නොවේ. රාගය භාවිත සිත විනිවිද ගෙන නොයන්නේය.

0: අතු පිදීමේ ආනිසංස හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස ඔබට දැන් මතක් වෙනවා ඇති මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි අවබෝධ කරගන්න ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තේකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තේකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග දේශ මෝහ මාන මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනා වේවි ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසීම. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම් එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානි සංසමිලිසින් ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියු කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.

0: පුද්ගලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූදරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මාවිසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අශ්‍රීමත් චරිතාපදානය.
2: මින් වසර බොහෝ ගණනකට පෙර දෙවියන් සහ බමුන් විසින් මනුලව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලව පහළවන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝපමාන වන බවත් මනුලව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. බුදු කෙනෙක් පහළ වීමට ඉතාමත් ආසන්න කාලයේ මේ ආකාරයෙන් දෙව් මිනිස් ප්‍රජාව තුළ බුද්ධ කෝලාහලය ඇති වුණා. සක්දෙවිඳු මහා බ්‍රහ්මයා ප්‍රධාන දෙව්බඹුන් විසින් තුසිත දෙව්ලොව දෙව් සභා මණ්ඩපයේදී සන්තුසිත දෙවියන් ඉදිරියේ බුද්ධත්වය සඳහා සුදුසු කල් පැමිණ ඇතැයි දැනුම් දුන්නා. සම ක්‍රමයෙන් දුර්වර්ණ වුණා. පැළඳ සිටි දිව්‍ය මල් මාලා ක්‍රමයෙන් පරවෙන්නට පටන් ගත්තා. දිව සලුවල පැහැය ක්‍රමයෙන් අඩු වුණා. දහඩිය තමන්නට පටන් ගත්තා. දෙවි බඹුන් මෙසේ ආරාධනා කළා.
3: මහා වීරයන් වහන්සේ, මේ සුදුසු කාලයයි. මව් කුසක පිළිසිඳ ගන්නා සේක්වා. දෙව් මිනිස් ප්‍රජාව සසර කතරින් එතෙර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා.
2: සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවෙන් චුතවීමට පෙර පංච මහා විලෝකනය සිදු කළා. කාලය මිනිසුන්ගේ ධර්මාවබෝධ කිරීමේ හැකියාව මෝරා ඇති කාලය විය යුතුයි. දීපය ජම්බුද්වීපය විය යුතුයි. දේශය මධ්‍ය ප්‍රදේශය විය යුතුයි. කුලය ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ විය යුතුයි. මව මෞකුස පිළිසිනගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂ ඇති පින්වත් මවක් විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා.
4: පුරෝහිතවරුණි, පෙරදින රාත්‍රියේ දේවින් වහන්සේ දුටු සිහිනේ අර්ථය කුමක්ද?
5: මහරජතුමනි, පින්වත් පුත්‍රවණක් ලැබෙනා බවට පෙර නිමිත්තකුය. ඔහු සාමාන්‍ය පුත්‍රවණක් නොවේ. මහා පුණ්‍යවන්ත, මහා ආනුභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උතුම් පුත්‍ර රත්නයක්.
2: එදා හරිම සුන්දර දවසක් එක යායට මල් පිපිලා උදා හිරු මඩල පෙරදිගින් මෝදු වෙද්දී කුරුළු කොබෙයන්ගේ කෝමල නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධමත් වුණා.
6: අපගේ පුත් කුමරා බිහි කිරීම සඳහා දෙව්දානුවරට යාමට මට අවසරද දේවයන් වහන්ස?
4: හොඳයි, මම එය සූදානම් කරන්නම්.
2: පුත් කුමරා බිහි කරනු පිණිස තමන්ගේ මෞතුමිය වාසය කළ දෙව්දානුවර කරා මායා දේවිය ගමන් නැරඹුවා. සීල් සුලන් රැලි දසත හමා ගියා. ශ්වේතවර්ණ හිරු රැස් විසිතුරු වටා මවමින් සිව් දෙසම ආලෝකමත් කළා. ඒ පින්බර දිනයේ වචනයෙන් කිව නොහැකි කුමක්තෝ වසිරියක් සැඟවී තිබුණා.
6: අමාත්‍යතුමනි, රථය මදකට නතර කරන්න මට ටිකක් විවේක ගැනීමට අවශ්‍ය වෙනවා. අද ලොම්බිනි සල්ලුවෙන හරිම ලස්සනයි. මේ මාගේ මිත්තනිය නමින් කරවන ලද රාජකීය උද්‍යානයක්.
7: දේවින් වහන්ස, එසේනම් සල්ලුවෙනට වැඩම කොට මදක් විවේක ගනු මැනවි.
6: මාගේ කයට අමුත්තක් දැනෙනවා.
8: එන්න, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. දේවියන් වහන්සේට පුත් කුමරෙක් බිහි වෙන්න යන්න, ඉක්මන් කරන්න.
2: ඒ මොහොතේ මහ පොළව කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහතාලෝකයක් මුළු මහත් ලෝක ධාතුවේම පැතිර ගියා. සතරවරම් දෙවිවරුන් දිව්‍යමය සලුවක් රැගෙන මහා බෝසතාණන් වහන්සේව පිළිගන්නට පැමිණියා. බෝසත් කුමරාව දේවියගේ ඉදිරියේ තබා මෙසේ පැවසුවා.
9: දේවිය සතුටු වන්න, මහා පින්නැති කුමරෙකුයි ඉපිද සිටින්නේ.
2: උණුසුම් සහ සීත දිය ධාරා දිය කිස පිණිස අහසින් ඇද හැලුණා. සියලු දෙනා විශ්මයට පත් කරවමින් බෝසත් කුමරා පියුම් මතින් උතුරු දෙසට සත් පියවර තබා මිහිරි අඬින් සිංහනාද කළා.
10: මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි, මින් පසු මාගේ ඉපදීමක් නැත.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තෞතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්න එවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු. සුදිර
2: කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.